0: Vicky Singh, Punjabi program, khatam hunda hai.
1: The World at Night, on your local station, Plenty Valley FM.
2: CTF සමග ඔබේ ආශාව වෘත්තියක් බවට පත් කරගන්න. ඉල්ලුමට සරිලන සුදුසුකම් 80කට අධික සංඛ්‍යාවකින් සහ කෙටි පාඨමාලා යෝන් කටයුතුවල සිට පශු වෛද්‍ය හෙද සේවය දක්වා උපකාරක ගස්තු නොමැතිව තෝරා ගන්න. ඔබට අවශ්‍ය රැකියාව සඳහා කුසලතා ලබා ගන්න. නොමිලේ ලැබෙන TAFE එය සැබෑ කරයි. TAFE වික්ටෝරියා සමග එය යථාර්ථයක් කරගන්න. නොමිලේ ලැබෙන TAFE ගැන සොයා බලන්න.
3: Authorized by the Victorian Government, Melbourne.
4: Station sponsor.
5: අප සමාජයේ තුළු ගුරුවරුන්ට වැදගත් තැනක් හිමිවන අතර, ඔහු බොහෝ පුද්ගලයන්ගේ ජීවිතවල උද්‍යෝගයක් තිරිකැන්වීමක් හා සැබෑ බලපෑමක් ඇති කරති. වික්ටෝරියාවේ පසුබිම් සහිත ගුරුවරුන් සිටීම වැදගත් වන අතර, ඒ සිසුන්ගේ ඉගෙනීමට ප්‍රයෝජනවත් වේ. ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුට වික්ටෝරියාවේ ගුරුවරයෙකු වීමට අවශ්‍ය නම් ගුරු පාඨමාලා රාශියක් තිබේ. ඔබට උසස් පාසල් ගුරුවරයෙකු වීමට උපකාර කිරීම සඳහා ශිෂ්‍යත්වයක් සඳහාද සුදුසුකම් තිබිය හැකිය. ඉගෙනීමේ වෘත්තියක් ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට Teach the Future ඔස්සේ සොයා බලන්න. වික්ටෝරියානු රජය විසින් බලය ලබා දී ඇත.
6: Station sponsor.
1: On your local station, 88.6 Plenty Valley FM, The World at Night.

මැයි මාසේ 19 අද අඟහරුවාදා අද අපි සූදානම් දෙහෝරාවක් ඔබ සමග ගත කරන්නට පවන සාර සංග්‍රහය සමගින් අපි සාලිය ගලපති රංජිත් විරසිංහ රොෂාන් මේඳුකුලසූරි සමග මම ජගත් ජේ එදිරිසිංහ

0: පැටිය කොළඹ ගිහිල්ලා දන්සැලට. දන්සැලට කොළඹ දන්සැලට ගියාම ඉතින් අපිට දන්සැල විතරක් නෙමෙයි මුළු කොළඹම පේනවා. මේක මං හිතන්නේ 50 දශකයේ අගභාගයේම නැත්නම් 60 දශකයේ මුල භාගයේ වගේ බිහිවෙච්ච ගීතයක් සිරියය කියලා ප්‍රසිද්ධ. ජගත් මතකද සිරියය ගැන?
1: ඔව් මට පොඩි මතකයක් තිබෙනවා රංජිත් අර තව ගීතයකත් ඔය සිරියය ගැන කියන ගීතයකුත් තිබ්බානේ අර වැඩියෙන් ආදරේ අම්මද තාත්තද කියන ගීතේ අන්තිමට කියනෝනේ අපි ගිහිල්ලා

0: හැබැයි තාමත් ඔය කොළඹ ගියාම යන්තම් ට්‍රෑම් ගියපු පාරවල් ටිකක් නම් තියෙනවා
1: සමහර තැන්වල
0: සමහර තැන්වල පේනවා රේල් පාර පේනවා මේ සාමාන්‍ය පාරේ රුපියල් 9ක් දැන් රුපියල් 9ක් කියලා කිව්වහම හිතෙන්නේ නිකන් පොඩි ගණනක් කියලා මේ 60 කාලේ රුපියල් 9ක් කියන්නේ කොච්චර විතර කියලාද ජගත් ඉතින්
1: මම හිතන්නේ දැන් කාලේ හැටියට රුපියල් 20 30000ක් විතර වගේ ගණනක් වෙන්නත් පුළුවන් මොකද මේ ගීතේ ඇත්තටම මට හිතෙන්නේ රංජිත් 50 දශකයේ විතර ගීතයක් කියලා
0: 50 දශකයේ ඉතින් 50 දශකයේ වෙනකොට මම හිතන්නේ මේ 7 10ට විතර වගේ තමයි මේ පාන් ගෙඩියක් ගන්න පුළුවන්කම තිබුණේ
1: ඒ වගේ සාමාන්‍ය වැටුප රුපියල් 100යි 200යි මාසික වැටුප ඒ කාලේ
0: අනිත් කාරණේ තමයි මට ওই පොඩි කාලේ සින්දු අහනකොට නිතරම කාරණයක් තමයි මේ හවඩිය හවරිය දැන් අපේ අම්මට තිබුණ හවරියක් මම ඒත් කල්පනා කරා මේ පැටියට කොහොමද හවරියක් තියෙන්නේ කියලා හවඩිය කියලා කියන්නේ මේ ඉනේ බඳින පැටියට
1: ඉනේ බඳින පැටිය සමහරලාට මේක රිදී වලින් හදපු හවඩි රිදී හවඩි කියලා තිබුණා ඒක බොහොම වටිනවා
0: ඒ වටින්න ඕනේ දැන් රුපියල් 3යි හවඩියට රුපියල් 6ක් නේ එතකොට රුපියල් 9 අලාභ ගෙවන්න 6ටත් වඩා වැඩි ඇති. ඉතින් ඒක තමයි කතාව. හැබැයි දැන් ඔය කඩෙන් එළියට බහැලා එන්න කියලා කිව්වහම දන්සලයි කියලා වරදුනාට මෙල්බන් වලදී ඕක වරදින්නේ නැහැ. මෙල්බන් වල දැන් දන්සල් ගොඩක් තියෙනවා.
1: ඌ ඇත්තටම මේ මොන දන්සලටද යන්නේ කියලා තෝරගන්නට බැරි තරමටම දන්සල් විශාල ප්‍රමාණයක් මේ මෙල්බන් නවට තිබෙනවා.
0: ඔව් දැන් ඔබටත් ඔබේ දන්සල ගැන මොනහරි පණිවිඩයක් කියන්න තීරණනම් දැන් අපිව අමතන්න පුළුවන් ජගත් කියන්න පුළුවන් ද අංකයක්
1: එක්ක ඔව් ඇත්තටම අපිට දැන් SMS අංකයක් තියෙනවා SMS පණිවිඩ එවන්නට පුළුවන් අංකයක් 0468යි 0468යි 277යි 886 පෑනක් අරගෙන මේ අංකය ලියා ගන්න 0468යි 277යි 886
0: දැන් ඔබේ දන්සල තියෙනවා නම් ඔබේ ප්‍රදේශයේ අපිට දැන් කියන්නේ එතකොට අපි ඒ ගැන මේ ප්‍රචාරයක් දෙන්න පුළුවන් අපිට දන්සල් ගැන එහෙම දැන්වීම් කීපයකුත් ඇවිල්ලා තියෙනවා ඉදිරියේදී අපි ඒක කියන්න බලාපොරොත්තු වෙනවා
1: ඔව් ඔබටත් පණිවිඩයක් තියෙනවා නම් කෙටි පණිවිඩයක් හැටියට එවන්න මේ අංකයට හැබැයි අමතක කරන්න එපා ඔබේ නමත් ඔබේ ඉන්න ප්‍රදේශයේ නමත් ලියන්නට මොකද අපි දැනගන්නට ඕනේ කාගෙන්ද මේ පණිවිඩය අපට ආවේ කොයි ප්‍රදේශයෙන්ද මේක ආවේ කියලා 0468යි 277යි 886ට කෙටි පණිවිඩයක් හැටියට ඔබට එවන්නට පුළුවන් මේ ගුවන්විදුලි ආයතනය PVFM ආයතනය අලුතෙන්ම ලබා දුන්න පහසුකම තමයි ඒක වැඩසටහන පවතින ප්‍රචාරය වන කාලය තුලදී ඔබ සමග සම්බන්ධ වන්නට ඔබට අපට සමග සම්බන්ධ වන්නට ඔබේ අදහස් අපට දක්වන්නට මේ පාසකම පාවිච්චි කරන්නට පුළුවන්. කෙටි පණිවිඩයක් එවන්න ඔබේ දුරකථනයෙන් ඔබට වැඩසටහන ගැන අදහසක් දක්වන්නට ඕන නම් යෝජනාවක් කරන්නට ඕන නම් චෝදනාවක් කරන්නට ඕන නම් ඔබට පුළුවන් මේ අංකයට කෙටි පණිවිඩයක් එවන්න. අපි නිතර නිතර මේ අංකය කියන ඔබට මතකයේ තියාගන්නට අවශ්‍ය නිසා 0468යි 277යි 886 පෑනක් අරගෙන ලියාගත්තොත් ප්‍රයෝජනවත් වේවි.

0: ජාතික වගකීම් අවබෝධ කරගත් ශ්‍රී ලාංකික අනන්‍යතාවය සියතතකත් සුපිරි වාර්තා කරණය ශ්‍රී ලාංකිකයන්ගේ හදවිහිර හඳුනාගත් ලක්මිහිර
1: රංජිත් වෙසක් දන්සැල් ගැන කීව විතරයි අපළඟ තියෙනවා වෙසක් දන්සැලක් ගැන පණිවිඩයක් අපි කැමති ඒකත් ඔබ සමග බෙදාගන්නට වෙසක් උත්සේ වෙනුවෙන් තෙවනවරටත් සංවිධානය කරන මහා වෙසක් දන්සැල පැවැත්වෙනවා ජූනි හත ඉරිදා සවසහයේ සිට ක්‍රෙගිබර්න් රෝඩ් ක්‍රෙගිබර්න් කියන තැන සෙන්ට්‍රල් ප්‍රාසා කියන ස්ථානය තමයි පැවැත්වෙන්නේ මේක නම් විශාල දන්සැලක් රංජිත් ෆ්‍රයිඩ් රයිස් කොත්තු පීසා කඩල ගාලික් බ්‍රෙඩ් මේ ඕන දෙයක් ඒ දන්සලේ තියෙනවා කෑම කාලය වරුණාම අයිස්ක්‍රීම් කන්නත් පුළුවන් ඉතින් මේ දන්සලටත් ඔබටත් යන්නට පුළුවන් ජූනි 7 ඉරිදා සවස 6 සිට සෙන්ට්‍රල් ප්ලාසා ක්‍රෙගිබර්න් රෝඩ් ක්‍රෙගිබර්න් ඉතින් ඔබ කැමති නම් මේ සතියේ නෙමෙයි ජූනි 7 වෙනිදා තමයි ඉරිදා මේ දන්සල පැවැත්වෙන්නේ
2: බය නැතුව කියන්න පුළුවන් පැටියට වගේ අකර්තැබ්බයක් වෙන්නේ නැහැ. සල්ලි ගන්නෙ නැහැ. හැබැයි මතක තියාගන්න ජූනි 7 වෙන දවසක යන්න එපා.
1: ඉතින් අර ඔබේ පණිවිඩයත් ඔබට එවන්න පුළුවන් 0468-277-886ට සිංහලෙන් එවන්නටත් පුළුවන්. ඒකත් මතක් කරන්නට ඕනේ මේ කෙටි පණිවිඩ ඔබට සිංහලෙන් ලියා අපට එවන්නට පුළුවන් මේ දුරකථන අංකයට.
0: ජාතික වගකීම් අවබෝධ කරගත් ශ්‍රී ලාංකික අනන්‍යතාවය සියතතකත් සුපිරි වාර්තා කරණය ශ්‍රී ලාංකිකයන්ගේ හදවිහිර හඳුනාගත්

0: ඇස ගැටුණ සටහන් අන්තර්ජාලයේ සැරිසරද්දී නොයෙකුත් වටිනා අදහස් අපට කියවන්නට ලැබෙනවා. ඒ අදහස් ඔබ සමග බෙදා ගන්නටයි මේ උත්සාහය. අපට අපේ ආදරණීයයන් ගැන නැවත හිතා බලන්නට පොළඹවන ආකාරයේ සටහනක් Facebook අවකාශයේ සැරිසරද්දී මගේ ඇහැ ගැටුණා. මේ සටහන ලිව්වේ රංජිත් වීරසිංහ. මං කැමති ඒ සටහන ඒ හැටියටම ඔබත් එක්ක බෙදා ගන්න. ඒ සටහන මෙමය. අපි කවුරුත් ඇත්තටම තවත් කෙනෙකුගේ හිත ඇතුලේ තියෙන බර දන්නේ නැහැ. පසුගිය කාලයේ සිදු වූ කපිල චන්ද්‍රසේන සහ රංග රාජපක්ෂ සම්බන්ධ සිද්ධි ගැන සමාජයේ විවිධ අදහස් පළ වෙනවා. ඒවායේ සැබෑ හේතු ඇත්ත තත්ත්වය හෝ ඔවුන්ගේ අභ්‍යන්තර මානසික අරගල අපි හරියටම දන්නේ නැහැ. ඒ ගැන තීරණ දීමත් විනිශ්චය කිරීමත් අපේ කාර්යයක් නොවේ. නමුත් එක දෙයක් පැහැදිලියි. අධික පීඩනය, අපහසුතා, ලැජ්ජාව, බිය, සමාජ අපහාස, නීතිමය ගැටලු, පවුල් ප්‍රශ්න, රැකියා පීඩනය මේවා මිනිස්යෙකුගේ මනස සම්පූර්ණයෙන්ම කඩා දමන්න පුළුවන් දේවල්. කෙනෙක් වැරද්දක් කරලා තිබුණත්, නීතියට මූණ දෙන්න සිදු වුණත්, ජීවිතය එතනින් නතර වෙන්නේ නැහැ. වැරදි වලට දඬුවම් තියෙනවා. නමුත් ජීවිතයට තවමත් වටිනාකමක් තියෙනවා. පවුලට, දරුවන්ට, මිතුරන්ට, ආදරය කරන අයට ඔවුන් තවමත් අවශ්‍යයි. ඒ නිසා අපි අපේ ආදරණීයයන් ගැන ටිකක් වැඩියෙන් සැලකිලිමත් වෙමු. හිනාවෙන හැමෝම සතුටින් නැහැ. නිහඬව ඉන්න හැමෝම ශක්තිමත් නැහැ. මම හොඳින් කියන හැමෝම ඇත්තටම හොඳින් නොවෙන්න පුළුවන්. මිතුරෙකු අසාමාන්‍ය ලෙස නිහඬ නම්, පවුලේ කෙනෙක් හදිසියේ වෙනස් වෙලා නම්, කෙනෙක් සමාජයෙන් ඈත් වෙලා නම්, ඒ attention seeking කියලා නොසලකා හරින්න එපා. එක දුරකථන ඇමතුමක්, එක කෙටි පණිවිඩයක්, ඔයා හොඳින්ද කියන එකම ප්‍රශ්නයක් අහන්න ඔබට පුළුවන්. කෙනෙකුගේ ජීවිතය බේරන්න පුළුවන්. අපි නීතියට කලින් මනුෂ්‍යත්වය අමතක නොකරමු. අපි විනිශ්චයකාරයන් වන්නට පෙර මිතුරන් වෙමු. අපි කෙනෙකු වැටෙනකම් බලාගෙන නොසිට ඔවුන් අල්ලා ගන්න උත්සාහ කරමු. ජීවිතය වැරද්දකට වඩා වටිනවා. ඇස ගැටුණ සටහන්.
1: මේ තමයි අපි අලුතෙන්ම ආරම්භ කරන විශේෂාංගය ඇස ගැටුණ සටහන්. අන්තර්ජාලයේ සැරිසරද්දී අපට අපේ ඇසට කියවන්නට ලැබෙන වැදගත් දේවල් ඔබ සමග බෙදා ගන්නට අපි සූදානම්. මේ සටහන අද මං කියවපු මේ සටහන ලිව්ව රංජිත් වීරසිංහ මගේ ඉස්සරහා වාඩි වෙලා ඉන්නවා. රංජිත් කියපු සටහන්ට රංජිත් මම පුංචි වුණ පූර්ණයක් කරන්නට කැමතියි. මේ මම දන්න සිදුවීමක්. රංජිත් මේකට සම්බන්ධ වෙන්නේ මෙල්බර්න් නෙමෙයි, මට මතක හැටියට බටහිර ඔස්ට්‍රේලියා වෙන්නට ඕනේ සිටපු එක්තරා වෘත්තිකයෙක්. ඔහු හොඳ අධ්‍යාපනයක් ලැබපු වෘත්තිකයෙක්. මෙල්බර්න් හිටපු ඔහුගේ යාළුවෙකුට රංජිත් දවසක් දුරකථන ඇමතුමක් ලැබෙනවා. යාළුවා හිටියේ රැකියා ස්ථානයේ. ඔහුට දුරකථන ඇමතුමට කතා කරන්නට හැකියාවක් තිබ්බේ නැහැ. ඔහු කෙටියෙන් වචනයක් දෙකක් කියන්නටවත් උත්සාහ කළේ නෑ. දෙතුන් සැරයක් දුරකථන ඇමතුම ආවා අර යාළුවගෙන්. අපේ මෙල්බර්න් හිටපු යාළුවා ඒ ගැන උනන්දුවක් දැක්වේ නෑ කතා කරන්නට. පස්සෙවත් ඔහුට දුරකථන ඇමතුමක් දෙන්නට යාළුවා උත්සාහ කළේ නෑ. ඔහුට අමතක වෙලා ගියා. එදා හවස ආරංචි වෙනවා රංජිත් අර දුරකථන ඇමතුම දීපු යාළුවා සිය දිවි නසාගෙන කියලා. එතකොට අර දුරකථන ඇමතුමට එක උත්තරයක් දෙන්නට පුළුවන් වුණා නම්, එක වචනයක් කතා කරන්නට පුළුවන් වුණා නම් අර ජීවිතය බේරනවා නේද කියන කාරණය අදත් අරයා මෙල්බන් යාළුවා කියනවා. ඔහු ඒගෙන කම්පා වෙනවා. නමුත් දැන් බොහෝ ප්‍රමාද වැඩි. අර රංජිත් කිව්වා වගේ අපි අපේ යාළුවන් ගැන, අපේ හිතවතුන් ගැන, අපේ ළබැඳියන් ගැන, අපේ ආදරණීයයන් ගැන මේට වඩා කල්පනාකාරී වෙන්න ඕනි. ඔවුන්ගේ ජීවිතවල තියෙන ප්‍රශ්න අපි දන්නේ නැහැ. නමුත් අපි පොඩ්ඩක් කල්පනාවෙන් බලා හිටියොත් අපට පුළුවන් ඔවුන්ට පුංචි අතක් දෙන්න. ඔවුන් පුංචි කරදරයකින් ගලව ගන්නට අපේ පුංචි අදහසක්, අපේ පුංචි වචනයක්, ආදරණීය වචනයකට පුළුවන්. ඒ නිසා හැමතිස්සෙම අපි අනිත් අය ගැන පොඩ්ඩක් කල්පනාවෙන් බලා හිටියොත් හොඳයි කියලා මට හිතෙනවා රංජිත්.
2: ඔව් ජගත්, මම දැනගෙන හිටියේ නෑ මේක වාදනය කරනකම් මේක මගේ කතාවක්ම මෙතනින් කියවෙනවා කියලා. විරලා මං සාමාන්‍යයෙන් කැමති නෑ. නමුත් අපි කතා කරොත් එහෙම ජගත් කිව්ව උදාහරණය අපිට මග ඇරෙනවා. අපිට සමහර යාළුවෝ, මිත්‍රයෝ, නෑදෑයෝ හිතාගන්න බැරි තරමට මග ඇරෙනවා. විශේෂයෙන්ම ලංකාවේ ඉන්න අය, මේ ඕස්ට්‍රේලියාවේ ඉන්න අය වෙන්න පුළුවන්. ටික දවසක් සම්බන්ධතාවය තිබුණ නැතුණාම, කතා කරන්න බැරුණාම එහෙම පිටින්ම මග ඇරිලා අමතකම වෙලා යනවා. ඉතින් අමතක වෙලා ගියාම ඔවුන් කරන්නේ මොනවද කියලා දන්නේ නැහැ. ඒ වගේම තමයි අපි දේශපාලනිකව සහ මොනවාරි හේතු නිසා තරහකාරයෝ හදාගෙන ඉන්න. ඉතින් තරහකාරයොත් එක්ක තරහෙන්ම තමයි බලන්නේ. හැබැයි මතක තියාගන්න ඕන එක කාරණයක් තමයි අපි මතවාද, මත බේද මොනවා වුණත් ඔවුනුත් අපි වගේම මිනිස්සයෝ. අපි වගේම හිතන පතන, අපි වගේම සතුටින් ඉන්න කැමති අය. ඔවුන් තෝරගත්ත මාර්ගයේ තමයි ඔවුන් ගමන් කරන්නේ. ඒක අපිට ගැළපෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් අපිට කියන්න ඕන තියෙන අපේ පණිවිඩය ඔහුට කිව්වට අපි කොයි වෙලාවකවත් ප්‍රාර්ථනය කරන්න නරකයි. ඔහුන්ව නැති වෙන්න ඕන කියලා, ඔවුන් ඉන්න ඕන, ඔවුන් දරන අදහස් අපිට ගැළපෙන්නේ නැත්නම් සමාජයට විසම නම් ඒ අදහස් තමයි නැති වෙන්න ඕනේ. නමුත් පුජ්‍යලයෝ ජීවත් වෙන්න ඕනේ. පුජ්‍යලයෝ බොහොම අපි පොඩි කුඩා කාලයේ ඉන්නේ ජගත්, අපි මේ වැඩසටහන පටන් ගන්න ඉස්සෙල්ලත් ඒ ගැන පොඩ්ඩක් කතා කරා.
1: ඇත්තටම අපි බොහොම කෙටි කාලයයි මේ ලෝකේ ජීවත් වෙන්නේ. ඒ ජීවත් වෙන කෙටි කාලය තුළ අපි පුළුවන් තරම් උත්සාහ කරන්නට ඕනේ අපි අවට ඉන්න අයත් සතුටින් තියන්නේ කොහොමද කියන එක ගැන. මම හැමදාම මගේ වැඩසටහන් වලදී කියන දෙයක් තමයි රංජිත්, ඔබ අන්තිම වතාවට ඔබේ අම්මට තාත්තට ලංකාවට දුරකථන ඇමතුමක් දුන්නේ කවදද කියලා අහන එක. බොහෝ අයට මග ඇරෙනවා. ඔවුන් හිතනවා ලබන සුමානේ කතා කරනවා, ගිය සුමානේ කතා කළානේ, ඒ හින්දා අපි ලබන සුමානේ කතා කළාම ඇති කියලා දුරකථන ඇමතුමක් දෙන්නටවත් සමහර අය උත්සාහ කරන්නේ නැහැ. මම කියන්නේ ඒ වගේ දෙයක්වත් මග අරගන්නට එපා. අපි දන්නේ හෙට මොනවද වෙන්නේ කියලා. අපි දන්නේ අද අවසර මොනවද වෙනවද කියලා. හෙට වෙනකන් ඉන්නේ මොකටද? මම කියන්නේ දුරකථන ඇමතුමක් අරගෙන ඔබේ අම්මට, තාත්තට, සහෝදර සහෝදරියන්ට පුංචි වචනයක් කියන්න, ආදරයෙන් කතා කරන්න. හෙට වෙනකොට බොහොම ප්‍රමාද වෙලා වැඩි වෙන්නට පුළුවන්. ඉතින් අපි බොහෝ වෙලාවට රංජිත් කිව්වා වගේ අපේ ආදරණීයයන් පිළිබඳ කල්පනා කරනකොට අපි හරියට අතපසු වීම කරගන්නවා. එහෙම අතපසු වීම කරගන්නට අවශ්‍ය නැහැ. අදම එහෙම දේවල් වෙනවා නම් අදම ඒ ගැන කල්පනා කරන්න, නැවත නැවත කල්පනා කරන්න. මේ දේවල් කල්පනා කිරීමෙන් ඔබට අගතියක් වෙන්නේ නැහැ, ඔබට හොඳක්ම තමයි වෙන්නේ.
2: ඔව්, ඒ වගේම තමයි. දැන් අපි බොහොම මේ කාර්ය බහුල ජීවිතයන්නේ ගත කරන්නේ. වැඩ 1000ක් ඔළුවේ තියාගෙන තමයි තව වැඩකට යන්නේ. එතකොට අපිට හිතෙනවා අපි දනුව හිතන්නෙම නැතුව සමහර දේවල් මග ඇරිලා යනවා. ඒ මග ඇරලා අපි හිතනවා, හිතේ තියෙනවා මෙහෙම කරන්න ඕන කියලා, සමහර දේවල් කරගන්නම බැරි වෙනවා. ඒක නිසා හොඳම දේ තමයි හිතට ආපු වෙලාවේ ඒ කාරණා ඉෂ්ට කරන එක. මිත්‍රයෝ, යාළුවෝ, නෑදෑයෝ, ඔවුන් මග අරගන්න එපා. ඔවුන් ඔබත් එක්කම ඉන්න අය. ඒ අයට දුකක් වේදනාවක් තිබුණත් ඔබට කතා කරලා කියන්නේ නැහැ. නමුත් ඔබ කතා කරොත් එීම සමහරලාවට ඔවුන්ගේ ඔවුන්ට මොනවහරි අස්වැසිල්ලක් කරන්න අපිට පුළුවන් වෙමි. අපේ වචනය ඒ තරමටම වැදගත්.
3: ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ හද ගැස්ම හඳුනාගත් ලක් සලකුණ ලක් මිහිර මීරියාවක සිරියාව FM 88.6
4: සතියේ සෑම අඟහරුවාදාම සවස 8 සිට රාත්‍රී 10 දක්වා
3: මීරියාවක සිරියාව ලක් මිහිර FM 88.6
5: ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් FM 88.6 ලක්මීර ஆஸ்திரேலியானு தேசிய பிரவர்த்தி சமகின் மம ரொஷான் மீது குல சூரிய மெல்பர்ன் யாபோட்டிதி பலதுரு பல்தொகையாக துலஸ்தகவா திபு கொகேன் கிலோகிராம் தா ஹதராக் அத்தரங்குட கேணிமிட்டு ஆஸ்திரேலியன் பெடரல் போலீஸ் சா ஆஸ்திரேலியன் போர்டர் போர்ஸ் நிலதாரின் சமத்து திபினவா ටොන් දෙකකට ආසන්න බර්කෙන් යුත් මෙම ගුවන් භාණ්ඩ තුකය 2026 මැයි 7 වනදා මෙල්බන් වෙත පැමිණ ඇති අතර සැක සහිත තුකයක් ලෙස හඳුනාගෙන විශේෂ පරීක්ෂාවක් ලක් කර තිබෙනවා. එක්ස්රේ පරීක්ෂාවකදී පෙට්ටි කිහිපයක් අසාමාන්‍යතා හඳුනාගෙන ඇති අතර පසුව කළ සෝදිසිවිදී මත්ද්‍රව්‍ය සැඟවා තිබූ බවට සැක කරමනේ පෙට්ටි 16ක් සොයාගත් බවයි පොලිසිය පවසන්නේ. ඔස්ට්‍රේලියන් ෆෙඩරල් පොලිස් පවසන්නේ මූලික පරීක්ෂණවලින් එම ද්‍රව්‍ය කොකේන් බව තහවුරු වී ඇති බවයි. මෙවැනි මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් නව ක්‍රම භාවිතා කරන බව AFP කියා සිටියා. මෙම පළතුරු පල්තුගය සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් ඇත්තම් දැනුම් දෙන්නයි පොලිසිය මහජනතාවකින් ඉල්ලා සිටිනවා. අයවෙන් ඉදිරිපත් කළ නවබදු සහ නිවාස ප්‍රතිසංස්කරණ හේතුවෙන් ජනමත සමීක්ෂණවල පහත වැටීමක් බලාපොරොත්තු බව භාණ්ඩාගාර අමාත්‍ය ජිම් චාමස් පවසනවා. ද සිඩ්නි මෝනින් හෙරල් සහ ද ඒජ් පොත්පත් සඳහා සිදු කළ නවතම සමීක්ෂණයකට අනුව විපක්ෂ නායක ඇන්ගස් ටේලර් ප්‍රිෆර්ඩ් ප්‍රයිම් මිනිස්ටර් ලෙස අගමැති ඇන්තනි ඇල්බනීස්ට වඩා ඉදිරියෙන් පැමිණ තිබෙනවා. සමීක්ෂණයකට අනුව රජුවේ කැපිටල් ගේන්ස් ටැක්ස් සහ නෙගටිව් ගේවින් වෙනස්කම් සඳහා 36% සහය ලැබී අතර 21% විරුද්ධත්වය පළ කර තිබෙනවා. තවත් 42% තවමත් තීරණයක් ගෙන තිබුණේ නැහැ. මේ අතර ලේබර් පක්ෂයේ ප්‍රයිමරි වෝට් ප්‍රතිශතය 29% දක්වා පහළ ගොස් ඇති අතර වන් නේෂන් 24% සහ කොලෂන් 23% ලබාගෙන තිබෙනවා. රජුවේ නව ප්‍රතිපත්ති අනුව අයවැය රාත්‍රියේ සිට මිලදී ගන්නා පැරණි නිවාස සඳහා නෙගටිව් ගේරුවින් ලබා දෙන බව ජුලි වසරේදී දක්වා පමණයි. එතැන් සිට ඒ අදාළ වන්නේ අලුතින් ඉදිකරන නිවාස සඳහා අයවැයට පෙර මිලදීගත් ආයෝජන නිවාස සඳහා පමණක් සඳහන් වන බවයි. ප්‍රෙස්රි අනාවකිවලට අනුව මෙම ප්‍රතිපත්තිය හේතුවෙන් ඉදිරි වසර දෙක තුළ නිවාස මිල වර්ධනය 2%කින් මන්දගාමී විය හැකි අතර කුලී මිල සතියකට $2කින් පමණ ඉහළ හැකි බවත් සඳහන් වනවා. රජුවේ විසින් ක්විස්ලන්තෙහි නව නිවාස 51,000කට වැඩි සංඛ්‍යාවක් ඉදිකිරීමට සහය ලබා දීමට තීරණය කර තිබෙනවා. එම නිවාස අතරින් 20,000ක් පළමු වරට නිවසක් මිලදී ගන්නා ජනතාව සඳහා වෙන් කිරීමටයි නිමිතව තිබෙන්නේ. මෙම ගිවිසුම සහ රාජ්‍ය සහ ෆෙඩරල් රජයන් එක්ව නිවාස සංවර්ධනය සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහනක කොටසක් ලෙසයි සැලකෙන්නේ. මාර්ග ජල සැපයුම් සහ මලා ප්‍රවණ පද්ධතිය සංවර්ධනය සඳහාද මෙම ව්‍යාපෘති යටතේ මුදල් යොදවනු ලබනවා. මේට පෙර ටස්මේනියාව නව නිවාස 4,000ක් සහ බටහිර ඕස්ට්‍රේලියාවේ නිවාස 34,000කට වැඩි සංඛ්‍යාවක් සඳහාද මීට සමාන ගිවිසුම් අත්සන් කර තිබුණා. නිවාස අමාත්‍ය ක්ලෙය ඕනිලල් පැවසුවේ මෙම වැඩපිළිවෙල මගින් ආයෝජනයකින් තරගයක් තොරව ජනතාවට නිවාස ලබා ගැනීමේ අවස්ථාව හිමිවන බවයි. වැඩි නිවාස සංඛ්‍යාවක් ඉදිකිරීමෙන් ජනතාවට වඩා දැරිය හැකි මිලකට නිවාස ලබා දිය හැකි බවද ඇය සඳහන් කර තිබෙනවා. 1948 අරාබි ඊස්ට් වාලේ යුද සමයේදී පලස්තින ජනතාව 10,000 ගණනින් අවතන්වීම සිහිපත් කරමින් පවත්වනු ලබන නෙග්බා දිනය නිමිත්තෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර රැසක දැවැන්ත විරෝධතා පාගමන් පවත්වා තිබෙනවා. මෙල්බර්න්හි පැවති රැලියට 500කට අධික පිරිසක් සහභාගී වුණා. ග්‍රීන්ස් පක්ෂයේ සෙනට් සභිකයන් මෙන්ම දේශීය ඇබරිජිනල් ප්‍රජාවේ නියෝජිතයන්ද මෙම පාගමනට එක්වමින් තම සහයෝගය පළ කර තිබෙනවා. බ්‍රිස්බේන්හි පැවති විරෝධතාවට 350ක පමණ පිරිසක් එක් වූ අතර ෆ්‍රී පලස්තීනින් යනුවෙන් හඬ නගමින් ඔවුන් නොගර මැද්දේ ගමන් කළා. පර්ත් ඇඩලේඩ් සහ හොබාට් නගරවල ද මෙවැනි රැලි සංවිධානය කර තිබූ අතර එහිදී කවි සහ සංගීතමය ඉදිරිපත් කිරීම මගින් පලස්තින ජනතාවගේ අරගලය නිරූපණය කෙරුණා. මෙම රැලි පැවති ස්ථාන අසල ඊශ්‍රායලයේ දජව අතතිව සිටි පිරිසක්ද දක්නට ලැබුණ නමුත් පොලිස් මැදිහත්වීමෙන් දෙපාර්ශ්වය වෙන් කර තැබීමට කටයුතු යොදා තිබුණා. මෙහිදී කිසිදු ප්‍රචණ්ඩකාරී සිදුවීමක් වාර්තා නොවූ අතර විරෝධතාකරුවන් ඉල්ලා සිටියේ පලස්තින ජනතාවට තම මව්බිමට පැමිණීමේ අයිතිය ලබා දිය යුතු බවයි. ඔස්ට්‍රේලියානු රජය 2026-27 මුල් වර්ෂය සඳහා නව සංක්‍රමණික කෝටාව ප්‍රකාශයට පත් කර තිබෙනවා. සමස්ත සංක්‍රමණික කෝටාව 185,000 ලෙස පෙර වසරවල මෙන්ම පාත්වාගෙන ගියද වීසා කාණ්ඩා කිහිපයක් සැලකිය යුතු ලෙස වෙනස්කම් සිදු කර තිබීම විශේෂත්වයක්.
6: වැඩිම අවධානය යොමු තිබෙන්නේ skilled migration කණ්ඩායමටයි. ඔස්ට්‍රේලියානු ගවර්න්මන්ට් විසින් skilled independent visa ප්‍රමාණය 16,900 සිට 21,090 දක්වා වැඩි කර තිබෙනවා. එමෙන්ම employer sponsored visa 44,000 සිට 58,040 දක්වා දැඩි ලෙස ඉහළ තමා තිබීමත් විශේෂත්වයක්. කෙසේ වෙතත් රීජනල් විසා කාණ්ඩය සඳහා ලබා දෙන සංඛ්‍යාව 33,000 සිට 14,110 දක්වා විශාල ලෙස අඩු කර තිබෙනවා. මෙම ප්‍රාදේශීය ප්‍රදේශ වෙත සංක්‍රමණිකයන් යොමු කිරීමේ ප්‍රතිපත්තියට බලපෑමක් විය හැකි බවයි විශ්ලේෂකයන් පවසන්නේ. ස්ටේට් ටෙරිටරි නොමිනේෂන් වීසා සංඛ්‍යාවද 33,000 සිට 35,500 දක්වා සුළු වශයෙන් ඉහළ දමා තිබෙනවා. ෆැමිලි වීසා කාණ්ඩයේ පාර්ට්නර් වීසා 40,500 සිට 41,500 දක්වා සහ චයිල් වීසා 3,000 සිට 3,500 දක්වා වැඩි කර ඇති අතර පේරුන් වීසා 8,500 සිට 7,060 දක්වා අඩු කර ඇති බව ඔස්ට්‍රේලියා හෝම් අෆෙයර්ස් දෙපාර්තමේන්තුව පවසනවා. අද ෆැමිලි වීසාද 500 සිට 400 දක්වා පහළ දමා තිබෙනවා. ටෙලටන් ඉනෝවේෂන් වීසා කණ්ඩායම 5,300 සිට 3,500 දක්වා අඩු කර ඇති අතර පැරණි ග්ලෝබල් ටැලන්ට් සහ බිස්නස් ඉනෝවේෂන් වීසා වැඩසටහන නව අයදුම් සඳහා වසා දැමීමට මෙයට හේතුව ලෙසයි දැක්වෙන්නේ. සමස්ත ලෙස බලන විට 26-27 සංක්‍රමණික සැරසුම තුළ ස්කිල් වර්කර්ස්ලා එම්ප්ලෝයර් ස්පොන්සර්ඩ් මයිග්‍රේට් සඳහා වැඩි ප්‍රමුණතාවයක් ලබා දෙන අතර රීජනල් සහ පාර්ට්නර් වීසා කණ්ඩායම් සීමා කර ඇති බව පැහැදිලිවම පෙනී යනවා. සිඩ්නිහි වෙසෙන දෙමළ ප්‍රජාවගේ ඉතිහාසය සහ අභිමානය සිරිදුවන් කරමින් බටහිර සිඩ්නිහි පෙන්ඩල් හිල් ප්‍රදේශයේ ටැමිල් ජෙනකෝල් මෙමරෝල් එකක් ඊයේ විරුද්ධ කෙරුණා. මෙම අවස්ථාවට ප්‍රාදේශීය දේශපාලකයන් රසක් සහ දෙමළ ප්‍රජාව එක්ව සිටියා. කිම්බර්ලෑන්ඩ් සිටි කවුන්සිල් නගරාධිපති ඕල් හැම්ගේ ප්‍රධානත්වෙනුයි මෙම ස්මාරකය මිල වශයෙන් නිරාවරණය කෙරුණේ. දෙමළ අනන්‍යතාවයේ සංකේතයක් වන කැටිගෙප්පු මලෙහි හැඩෙහි මෙම ස්මාරකය නිර්මාණය කර තිබෙනවා. මෙම උත්සවය සඳහා දේශීය දේශපාලන නියෝජිතයන් වගේම හියුජ් මැක්ඩොමිට් ඇන්ඩ්‍රූ චාල්ටන් සහ තවත් පිරිසක් සහභාගීව සිටියා. සිඩ්නිහි දිබු දෙමළ ස්මාරකයක් සම්බන්ධයෙන් අදහස් දක්වන මන්ත්‍රී හියු මැක්ඩොමිට්
7: in our beautiful area of Pendle Hill, which is the center of the

0: සතිය දිනවල රාත්‍රී 8යි 30ට.
1: ජගත් මේ අද අපේ දේශීය ප්‍රවෘත්ති ආනකොට මේ වීසා වල වෙනස් වෙච්ච මහ විශාල ප්‍රමාණයක් රොෂාන් කිව්වා. ඒක ග්‍රහණය කරගන්නත් අපහසු තරමට. දැන් පහුගිය සති දෙකේම ඔස්ට්‍රේලියාවට වීසා අරගෙන එන ආකාර ගැන අපි කතා කරා. අපිත් සමග සම්බන්ධ වුණා නීතිඥ මදු වර්ණකුල සූර්යා. අදත් අපි සමග සම්බන්ධ වෙනවා. ආයිබෝන් මදු. ඔව්, දැන් මම හිතන්නේ මදුට අහන්න ලැබෙන්නේ නැතුව ඇති අපේ ප්‍රවෘත්තිවල රොෂාන් බොහොම දේවල් ගැන කතා කරා. අපි පහුගිය සතියේ දෙකේම කතා කරේ ශිෂ්‍යයන් විදියට වීසා අරගෙන එන්නේ කොහොමද කියලා. නමුත් අපේ අසන්ඩන්ට නිතරම තියෙන ගැටලුවක් තමයි අපි දන්න කියන අය, යාළුවෝ, මිත්‍රයෝ, නැද අයෝ, ඒ අය ඉතා කුඩා කාලයකට ඔස්ට්‍රේලියාවට ගෙන්න ගන්නේ කොහොමද කියලා, ඇවිල්ලා යන්න කියලා. ඉතින් අපි සාමාන්‍යයෙන් කියන්නේ ඒවා සංචාරක වීසා කියලා, ටූරිස්ට් වීසා වලින් තමයි එනවා කියලා කියන්නේ. ඉතින් මෙහෙම ටූරිස්ට් වීසා කියලා කිව්වහම මදු මේ වගේ තියෙන එකක්ද නැත්නම් ඒ වගේ ගොඩක් තියෙනවද? අපි එතනින් පටන් ගමු මදු.
2: ටூரிஸ்ட் விசா அப்பிட்ட விசிட்ட விசா கேலாத் ஹண்ட்ரட் நான் புலுவாங் மே விசிட்ட விசா சப்ரா 600 ஏக தமை அனுகாண்டே வென்னே விசா வர்க்கே ஹை சி ஏ கேன அனுகாண்டே இதிங் மே மே விசிட்ட விசா வல தவ ஸ்ட்ரீம்ஸ் கீபேக் தியனவா அப்பி ஏக தக்கோத் ஹேம ඔබ දන්නේ විසිට වීසා කියන නමින් විතරක් වෙන්න පුළුවන්. නමුත් ජෙනරල් විසිට, ඒ කියන්නේ සාමාන්‍ය සංචාරක වීසා, ස්පොන්සර්ඩ් විසිට වීසා කියලා තියෙනවා. කවුරු හරි ඔස්ට්‍රේලියාව තුළ ඉන්න කෙනෙක් අනුග්‍රහකත්වය දක්වනවා නම්, ඒ වගේම තමයි ව්‍යාපාර කටයුත්තකට ඔස්ට්‍රේලියාවට එනවා නම් බිස්නස් විසිට වීසා, ඒ වගේම තමයි තවත් සමහර රටවලින් සමහර අය නිරන්තර ගමනාගමනයට පැමිණෙනවා ඔස්ට්‍රේලියාවට යම් යම් කටයුතු වලට. එතකොට අපි කියනවා ෆ්‍රීකුවන්ට් ට්‍රැවල ස්ට්‍රීම් කියලා. ඒ වගේම තමයි ඔය චීනය වගේ රටවලට කණ්ඩායම් විදිහට ඒ රටවලින් එනවා ඔස්ට්‍රේලියාව බලන්නට සංචාරකින්. ඔවුන්ට ADSS කියන ස්ට්‍රීම් එක යටතේ, ඒ කියන්නේ approved destination status stream, මේ යටතේ වීසා ලබා දෙනවා. ඉතින් මේ හැම එකක්ම විසිත වීසා කියන කාණ්ඩයට, අනුකාණ්ඩයට තමයි අයිති වෙන්නේ.
1: ඔව් මදු, දැන් විසිත වීසා කියලා කිව්වහම අපි දන්නවා මේ යුරෝප රටවලින් එන කට්ටිය ඒගොල්ලෝ බැක්පැකර්ස්ලා කියලා ඇවිල්ලා මේ මෙහෙ ඇවිල්ලා වැඩ කරනවා. ලංකාවේ ආයට පුළුවන් දේ විදිහට ඇවිල්ලා වැඩ කරන්න ඕස්ට්‍රේලියාවට?
2: එහෙම පුළුවන් කමක් නැහැ. ඔය බැක්පැකර්ස්ලා කියලා ඔස්ට්‍රේලියාවට එන්නේ ඇත්තටම අපි ඒට වෙනම වීසා වර්ගයක් තිබෙනවා. මේ විසිට වීසා යටතේ නෙමෙයි ඒ අය එන්නේ. වර්කින් හොලිඩේ සහ වර්ක් ඇන්ඩ් හොලිඩේ මේ කියන කාණ්ඩ දෙකක් තියෙනවා. ඒ රටවල් ලයිස්තු තිබෙනවා තමන්ගේ අතේ, තමන් ඉපදිලා තියෙන රටක නම් සහ ඔබ සතුව ඒ රටේ පාස්පෝර්ට් එක, එහෙම නැත්නම් ගමන් බලපත්‍රය තියෙනවා නම් ඔබට පුළුවන් ඒ වර්කින් හොලිඩේ හෝ වර්ක් ඇන්ඩ් හොලිඩේ කියන ඒ වීසා වර්ග දෙකෙන් එකකට ඉල්ලලා ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා වැඩ කරමින් සංචාරය කරන්නට.
3: ඔව් මදු, මේ කතාව අතරේ අපේ අසන්නන්ට මතක් කරන්නට කැමති මේ සාකච්ඡාව සම්බන්ධයෙන් ඔබට යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම්, මදු වර්ණ කුලසූරියගෙන් අසන්නට ප්‍රශ්නයක් තිබෙනවා නම් 0468 277 886 දුරකථන අංකයට කෙටි පණිවිඩයක් එවන්නට කියා සිංහලෙන් එවන්නට පුළුවන් 0468 277 886.
1: මදු, දැන් අපි මේ විසිට වීසා බැක්පැකර්ස්ලට තියෙන පහසුකම ලංකාවේ ඉඳලා එන අයට නැහැ. ඒ කියන්නේ ලංකාවේ සංචාරක වීසාවක් අරගෙන නැත්නම් විසිට වීසා එකක් අරගෙන ඔස්ට්‍රේලියාවට ආවහම ඒ අයට මෙහෙ ඇවිල්ලා රැකියාවක් කරන්න ඉඩකඩක් ඇත්තෙම නැද්ද? එහෙම නැත්නම් එහෙම කොහේ හරි ඉඩක් තියෙනවද?
2: ඇත්තෙම නැහැ කියන එක කිව්වොතින් හරි. මොකද මං අර කලින් කියපු වීසා කාණ්ඩවලට අයිති රටක් නෙමේ ඒ පාස්පෝර්ට් හෝල්ඩින් කන්ට්‍රි එකක් නෙමේ ලංකාව. ඒක නිසා ඒ ගොඩක් වෙලාවට තිබෙන්නේ යුරෝපා රටවලට. ඒ ලයිස්තුගත රටවල් ඉතින් ඒ අයට ඇවිල්ලා වැඩ කරන්න පුළුවන් වුණාට මම කලින් සටහන් කළ visitor visa sub class 600 යටතේ ඔස්ට්‍රේලියාවට සංචාරය සඳහා පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට වැඩ කිරීමේ පහසුකම කොහොමත්ම ලැබෙන්නේ නැහැ කියන එක තමයි ඇත්තටම කියන්නට තියෙන්නේ. අපි දැක්කොත් එහෙම visa වලට අදාළව visa condition තියෙනවා, visa conditions මේ no work කියන visa කොන්දේසිය අනිවාර්යයෙන්ම මේ අපේ රටේ ඉඳලා එන ශ්‍රී ලංකාවේ ඉඳලා එන සංචාරකයන්ගේ visa වලට ඒ කොන්දේසිය ලැබෙනවා. 8101 වැඩ කළ නැහැ කියන කොන්දේසිය එනවා.
1: දැන් අපේ හිතවතෙක් ඥාතියෙක් ලංකාවේ ඉන්නවා. දැන් ඔහු අපිට ගෙන්න ගන්න ඕන. ඒතකොට මදු කිව්වා මේ ස්පොන්සර් වීසා ක්‍රමයක් තියෙනවා කියලා. ඒක මෙහෙ ඉන්න කෙනෙකුට ඕනම කෙනෙකුට ස්පොන්සර් කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් නෑදෑකමක් තියෙන්න ඕනද මේ ස්පොන්සර් වීසා එකක් ලබා ගන්න?
2: ඇත්තටම ඔව්, ඒක හොඳ ගැටලුවක්, ප්‍රශ්නයක් ඇහුවේ. මොකද ගොඩක් අය ඥාති සම්බන්ධතාවය තියෙනවා. ජෙනරල් විසිටර් වීසා ඇප්ලිකේෂන් ඉදම් කරනවා. සමහර අය ඥාති සම්බන්ධතා නැතුවත් මේ ස්පොන්සර් විසිට ඉල්ලුම් කරලා එතනදී රිෆ්‍යුසල්ස් එහෙම නැත්නම් අවලංගු වීම ලබා ගන්නවා. ඉතින් ඇත්තටම ඔව්, ඥාති සම්බන්ධතාවය තියෙන්නට ඕනේ. සහ ඒ ඥාති සම්බන්ධතාවය ලේඛන මාර්ගයෙන් තහවුරු කරන්නටත් ඕනේ. උදාහරණයක් විදිහට අපි කියනවා නම් ඔබේ මවට ස්පොන්සර් විසිටර් වීසා එකක් අයිඩම් කරනවා නම් එතනදී මව සහ දරුවා අතර සම්බන්ධය බර්ත් සර්ටිෆිකේට් උපැන්න සහතික මගින් ඉදිරිපත් කරන්නට ඕනේ. ඒ වගේම තමයි මෙතනදී ඔවුන් ඉතාම ගැඹුරින් ඒ සම්බන්ධතාවය බලනවා. මෙතනදී යම් ආකාරයකට මවගේ පාස්පෝර්ට් එකේ තියෙන නම, අපි හිතමු නම වාසකම සහ දරුවාගේ උපැන්න සහතිකයේ තිබෙන මවගේ නමේ වාසකම වෙනස් වෙන්නට පුළුවන්, අකුරක්ින් වෙනස් වෙන්නට පුළුවන්. එතනදීත් සමහර වෙලාවට ඔවුන් ඒ වීසාව ප්‍රතික්ෂේප කරනවා.
1: මදු, ඒ වගේම තමයි දැන් අපි හිතමු ඥාතිත්වයක් නැති කෙනෙකුට, යාළුවෙකුට එහෙම ගෙන්න ගන්න ඕන නම් එතකොට මෙහෙ ඉන්න කෙනෙකුට යම් කිසි දෙයක් කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් කිසිම දෙයක් කරන්න බැරිද?
2: ඔබට පුළුවන් සපෝට් කරන්න. අපි කිව්වොත් උපකාර කරන්න. එතකොට ඒක ස්පොන්සර්ෂිප් නෙමෙයි, අනුග්‍රාහකත්වය නෙමෙයි. නමුත් මිතුරෙක් වගේ ගෙන්න ගන්නවා නම් අසල්වැසි පවුලක් හෝ යාළුවෙක් ගෙන්න ගන්නවා වෙන්නට පුළුවන්. එතනදී ඔබ ස්පොන්සර් නැතුව සපෝට් පර්සන් කෙනෙක් විදිහට ඒ අදාළ ලියුම් කියුම් දෙන්නට පුළුවන්. ඔස්ට්‍රේලියාවට මගේ මිතුරා එනවා, මගේ ගෙදර නවාතැන් පහසුකම් දෙන්නට මම සූදානම්, මම ඔස්ට්‍රේලියාවේ PR හෝල්ඩ කෙනෙක්, මට ස්ථිර පදිංචිය තිබෙනවා, එහෙම නැත්නම් මම පුරවැසියෙක්. ඒ අදාළ ලියකියවිලි ඉදිරිපත් කළ විදිහට ඔබට සපෝට් කරන්න, එහෙම නැත්නම් උදව් කරන්නට පුළුවන්. මෙතනදී අර කාටද අපි ස්පොන්සර් විසිට ගැන කතා කරා, කාටද ඒ අනුග්‍රාහකත්වය දෙන්නට පුළුවන් කියන එක ගැන කිව්වොත් ඔස්ට්‍රේලියාවේ ඇත්තටම පුළුවන් වෙන්නේ සීමිත කොටසකට විතරයි. ඔස්ට්‍රේලියාවේ PR පර්මනන්ට් ප්‍රෙසිඩෙන්සි ස්ථිර පදිංචිය තියෙන අයට, එහෙම නැත්නම් ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්ට සිටිසන්ස්, ඒ වගේම අපි කියනවා එලිජිබල් නිව්සීලන්ඩ් සිටිසන්ස් කියලා නවසීලන්ත වාසීන්, නවසීලන්තේ පුරවැසියන් ඔස්ට්‍රේලියාව තුළ පදිංචි වෙලා ඉන්න ඔවුන්ටත් පුළුවන් ඒ තමන්ට අනුග්‍රාහකත්වය ලබා දෙන්න.
1: ඔස්ට්‍රේලියාවේ ගොඩක් ඉන්නවා අපේ ශිෂ්‍යයෝ. දැන් ඔවුන් මේ ඇවිල්ලා අධ්‍යාපනය කරලා අවසාන කරලා ඊට පස්සේ මේ කන්වකේෂන්ස් එනවා. ඉතින් එතකොට කැමති අම්මා තාත්තා ගෙන්න ගන්න. නමුත් ඔවුන් ශිෂ්‍ය වීසා වලින්මයි මෙහෙ ඉන්නේ. ඉතින් ඔවුන් මෙහෙ යම්කිසි මුදලක් උපයගෙන තියෙනවා. සමහරලාට ඔවුන්ට ගේකුත් ඇති. කොහොමද එතකොට ශිෂ්‍යෙක් තමන්ගේ දෙමව්පිය හරි නැති කෙනෙක් හරි ඒ වගේ උත්සවයකට ගෙන්න ගන්න? ඒකට මොකක් හරි ඉඩකඩක් තියෙනවද? එහෙම නැත්නම් මේ කිසිම උදව්වක් නැතුව දෙමව්පියන්ට එන්න සිද්ධ වෙනවද?
2: ඇත්තරම own Australia tula shishayin thavakalika padinchikaruwan temporary residence namuth ounge amma avashyathawayakata oba kiwa wage communication ekakata wenna puluwan e avasthawa penwala deela ekata adala lipi lekhana ho sakshi idiripat karala ounta puluwan man kiwa wage ara support person kene vidiyata mage mawa ho piya ho සහෝදරියන් වෙන්න පුළුවන් ඒ අය මගේ මේ උත්සවයක හෝ අවස්ථාවකට සහභාගී වෙන්නට අවශ්‍යයි. ඉතින් ඒක නිසා මම අවස්ථාව ලබා දෙන්න කියලා අයිතුම් පත්‍රයේ සමග ඒ අවශ්‍ය ලිපි ලේඛන ඉදිරිපත් කරන්න. එතනදී ජෙනරල් විසිටර් ඒ කියන ස්ට්‍රීම් එක යටතේ තමයි ඒ අයිතුම්
1: ඒ කියන්නේ ශිෂ්‍යයන් වුණත් ඔවුන්ටත් පුළුවන් ශිෂ්‍ය වීසා වලින් ඕස්ට්‍රේලියාවේ හිටියත් PR නැති වුණත් සිටිසන්ෂිප් නැති වුණත් යම්කිසි විදියකින් තමන්ගේ ඥාතීන් විශේෂයෙන්ම දෙමව්පියන් හරි එහෙම නැත්නම් දූ දරුවන් හරි කවුරු හරි ගෙන්න ගන්න එහෙම හැකියාව තියෙනවා විශේෂ උත්සවයකදී.
2: ඔව් උදව් කරන්නන් විදියට ඔවුන්ට පුළුවන්. ඒ වගේම තමයි අපි දන්නවා 482 වගේ වීසා රටතේ ඉන්නවා ඔස්ට්‍රේලියාව තුළ වැඩ කරන අය වර්කින් වීසා රටතේ ඔවුනුත් තාවකාලික පදිංචි කරුවන්. ඉතින් ඔවුන්ටත් ඒ ශිෂ්‍යයින්ට වගේම ඒ අවස්ථාව තමන්ගේ පවුලේ අයට ඒ සහාය දෙන්නට පුළුවන්.
1: දැන් අපි හිතමු ඔස්ට්‍රේලියාවේ කවුරුවත්ම නැහැ. නමුත් ලංකාවේ ඉන්නවා. ලංකාවේ ඉන්න කෙනෙකුට හිතනවා ඔස්ට්‍රේලියාවේ ඇවිල්ලා සංචාරය කරලා යන්න කියලා. එතකොට උදව් කරන්න මේ කිසිම කෙනෙක් නැහැ. එහෙම අයට මොනවද කරන්න පුළුවන් දේවල්? විශේෂ සුදුසුකම් තව අමතර දේවල් පෙන්වන්න ඕනද? එහෙම නැත්නම් අනිත් අයට වගේම මේ රෙස්පොන්ස් කරපු අයට වගේම කරන්න තියෙන කටයුතු ටික විතරද තියෙන්නේ?
2: ඇත්තටම කොයි මම අර කලින් කියපු ස්ට්‍රීම්ස් කීපයක් තිබෙනවා. මේ කොයි ස්ට්‍රීම් එකකින් ඔස්ට්‍රේලියාවට අයදුම් කළත් ඒ අය අනිවාර්යෙන්ම ඔස්ට්‍රේලියාවට එන විට පෙන්වන්නට ඕනේ genuinely intends to stay temporarily කියන මේ පදනම. අපි මේ එන්නේ ඔස්ට්‍රේලියාවට තාවකාලිකව ඇවිල්ලා අපහු යන්න සහ මේ අවංකව තමයි අපි මේ අයිතුම් පත්‍රය ඉදිරිපත් කරන්නේ. අපි අවංක සංචාරකයින් කියන එක පෙන්වන්නට ඕනේ. ඉතින් කවුරුත්ම කාගවත් සහයක් නැතුව වුණත් ඔබට අවශ්‍ය නම් ඔස්ට්‍රේලියාවට එන්නට, ඔස්ට්‍රේලියාව බලන්නට, මොකද ඔස්ට්‍රේලියාව බලන්නට කැමැත්තෙන් ඉන්න බොහෝ දෙනෙක් ඉන්නවා සහ ඔවුන්ට ඒ සඳහා මූල්‍ය පාසුකම හෝ මූල්‍යධාරිතාව තිබෙනවා. ඉතින් ඒවත් ඇයට ඇත්තටම ඒ මේ කිසි බාධාවක් නැහැ. මෙතනදී මේ එන ඕනම කෙනෙක් සැපිරිය යුතු මූලික අවශ්‍යතා ලොකු ප්‍රමාණයක් තිබෙනවා. අර මම කිව්වා වගේ ජෙනුයින් විසිට කියන තත්ත්වය අනිවාර්යයෙන්ම පෙන්වන්නට ඕනේ. මේ කවුරු උදව් කරත්, කවුරු අනුග්‍රහකත්වය දැක්වත් තමන් ජෙනුයින් විසිට කෙනෙක් කියන තත්ත්වය පෙන්වන්නටම ඕනේ. ඒ වගේම තමයි අර මම කිව්වා වගේ තමන්ට ඒ සඳහා මූල්‍ය හෝ වෙනත් දැරීමේ වියදම් දැරීමේ හැකියාව තිබෙනවා කියන එක පෙන්වන්නට ඕනේ. සමහර විට ඔබට නවාතැන් ආහාර පහසුකම් වෙනත් පහසුකම් ඔස්ට්‍රේලියාව තුළ ගමනාගමන පහසුකම් ඒ වගේ දේවල් ඔබේ දරුවෝ හෝ සහෝදර සහෝදරියෝ ඔස්ට්‍රේලියාව තුළ සිටින අය සපයනවා වෙන්න පුළුවන්. ඒ තත්ත්වයක් ඔබට සාක්ෂි ඔහෝ ඒ ලේඛන මගින් පෙන්වන්නට පුළුවන්. ඒ වගේම තමයි අපි ගොඩක් වෙලාවට මේ සංචාරක වීසා අයදුම් කරද්දී තුව අයිතනරි එකක් ඉදිරිපත් කරනවා. මේ තුව අයිතනරි එකෙන් පෙන්වන අපි හිතනවා නම් දැන් ඔබ මතු කරපු කාරණයටම අදාළව කතා කරොත් කොනෝසේෂන් එකකට වගේ උපාධි ප්‍රදාන උත්සවයකට නම් මෙන්න එතනදී උපාධි ප්‍රදාන උත්සවය තමයි මූලික වෙන්නේ. ඊට අමතරව ඊට කලින් ඔබ ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා ඊට කලින් ඇවිත් ඉන්න දවස් කීපය කොයි විදිහටද ගත කරන්නේ? අපි හිතමු මෙල්බන් නගරේ බලන්නට යනවා වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ඔබ වෙනත් දුර ප්‍රදේශයකට යනවා වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ඔබ වෙනත් ස්ටේට් එකකට යනවා වෙන්න පුළුවන්. ඒ සිටි හරි ඒ වගේ ඒ අයිටනරි එක ඔබ පෙන්වන්නට ඕනේ. මම මේක තමයි මගේ ටුවර් ප්ලෑන් එක කියන එක. ඒ වගේම තමයි අපතිව වගේ ඔබ උපාධි ප්‍රධාන උත්සවයේ තේනවා නම් මේ අවශ්‍ය ලිපි ලේඛන සමහර වෙලාවට ඔබ බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එකකට උපන්දින උත්සවයකට වෙන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ වල ආරාධනා පත්‍ර හෝ ඔබට එන්න කියලා යවන ඊමේල් පණිවිඩ දෙන්නට පුළුවන් ඒවා පෙන්වන්නට අවශ්‍යයි. ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම තමන් නැවත පෙරලා තමන්ගේ රටට යනවා කියන එක අනිවාර්ය සාධකයක් විදිහට පෙන්වන්නට ඕනේ. මෙතනදී ඔබට තිබෙන ව්‍යාපාර කටයුතු වෙන්නට පුළුවන්, ෆැමිලි බයින්ඩින්ග්ස් වෙන්න පුළුවන්, ඒ වගේම සමාජ බැඳීම් වෙන්නට පුළුවන්. ඔබ වෙනත් සුබ සාධන කටයුතු වල යෙදෙනවා නම් ඒ සම්බන්ධ දේවල් වෙන්න පුළුවන්. මේ සියල්ලම පෙන්වන්නට අවශ්‍යයි ඔබ ජෙනුයින් විසිට කෙනෙක් කියන තත්ත්වය තහවුරු කරන්නට ඕනේ.
3: මදු, අද සාකච්ඡාව අවසන් කරන්නට පෙර අපට ලැබුණු එක ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නට කැමතියි. මේ ලංකාවේ සිට ශිෂ්‍යයන් මෙල්බර්න් මේ ඕස්ට්‍රේලියාවට එවද්දී ඔවුන් යම්කිසි දෙයක් ඔවුන් පවසන කාරණයක් තමයි මොකක් හරි පාඨමාලාවකට ඇතුල් වෙන්න ඕස්ට්‍රේලියාවට ආවට පස්සේ හොඳ පාඨමාලාවකට මාරු වෙන්නට පුළුවන් කියලා. ඒ නිසා ඔවුන් ලංකාවේ සිට ටේෆ් කොලෙජස් වගේ පුංචි පාඨමාලාවකට එවන්නට උත්සාහ කරනවා. මේකේ තත්ත්වය කොහොමද මදු?
2: මේ සංචාරක වීසාවලට අදාළ නැහැ.
3: නෑ, මං අහන්නේ ශිෂ්‍ය වීසාවලදී.
2: ශිෂ්‍ය වීසාවලට. ඔව්, අපි පහුගිය සති දෙකේ කතා කළ විදිහට ඔබ අහන්නේ මේ කුඩා පාඨමාලාවකට වෙනවා නම් තත්ත්වය කොහොමද කියන එක.
3: නෑ, කුඩා පාඨමාලාවකට ඇවිත් මෙහෙදී ආවට පස්සේ විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙන්නට පාඨමාලාව මාරු කරගන්නට පුළුවන්ද?
2: ඔව්, මේක ගොඩක් වෙලාවට අපි දකින්න ජගත් මේ තත්ත්වය අනිත් පැත්තට. ලොකු පාඨමාලාවකට සම්බන්ධ වෙලා ඒ පාඨමාලාවෙන් COE අරගෙන ඔස්ට්‍රේලියාවට එනවා. ඇවිල්ලා ඒ පාඨමාලාව අමාරුයි, අපහසුයි සහ වියදම අධිකයි. ඒක නිසා කුඩා පාඨමාලාවකට මාරු වෙන්නට උත්සාහ දරනවා. මේ කොයි ආකාරයට සිද්ධ වෙනවා වුණත් පොඩි පාඨමාලාවකින් ලොකු පාඨමාලාවකට හෝ ලොකු පාඨමාලාවකින් කුඩා පාඨමාලාවකට මෙතනදී ඔබ පෙන්වන්නට ඕනේ මූලික වශයෙන්ම ඔබ ඒ අදාළ අධ්‍යාපන ආයතනයෙන් අනුමැතිය ගන්නට ඕනේ වෙන ආයතනයකට සම්බන්ධ වෙනවා නම්. ඒ ඉතාම මූලිකයි. ඒ වගේම තමයි ඔබ පෙන්වන්නට ඕනේ ඇයි ඔබට මේ පාඨමාලා වෙනස් කිරීමේ අවශ්‍යතාවය පැන නැගුණේ කියලා. සමහර විට තමන්ගේ ඉන්ට්‍රස්ට් එක වෙනස් වෙන්න උනා වෙන්න පුළුවන්, ඒක කැමැත්ත වෙනස් උනා වෙන්නට පුළුවන්. ඒ වගේ තත්ත්වයක් ඉදිරිපත් කරන්නට පුළුවන්. හැබැයි ඔබට මුදල් දැරීමට අපහසුයි. මුදල් අපි රෙජිස්ටර් වෙලාව කෝස් එක පාඨමාලා විතාම මිල අධිකයි. ඒක නිසා අපි දැන් වෙන කුඩා පාඨමාලාවකට යනවා. එහෙම කියන්නට නම් බෑ. ඒ මොකද ඔබ මුල්ම ඇතුල් වීම කරන්නේ ඒ සම්බන්ධව සියලු පිරිවැය ඔබට දරන්නට පුළුවන් කියලා සාක්ෂාත් කරගෙන හා සමතික වෙමින් ඔස්ට්‍රේලියාවට.
1: අපිට මේ ගැන තව බොහෝ දේවල් කතා කරන්නට තියෙනවා. අපේ වෙලාව අද දැන් ඉවර වෙගෙන යනවා. අපි මේ සාකච්ඡාව ලබන සතියට ගෙනියනවා. බොහොම ස්තුතියි මදු වර්ණකුසූරිය ලක්මිහිර වෙනුවෙන්. අපිට බොහොම අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. ලබන සතියේත් හමු වෙමු. ආයිබෝන්. බොහොම
2: ස්තුතියි. ආයිබෝන්.

සුජාත අත්තනායක ගායනා කළ ඒ මියුරු ගීතය අපි තෝරා ගත්තේ 1980 තිරගත වූ මයුරුගේ කතාව චිත්‍රපටයෙන්. මයුරුගේ කතාව චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ගාමිණී ෆොන්සේකා. මේ චිත්‍රපටයට පාදක වෙච්ච කතාව සිලිමින පුවත්පතේ කොටස් වශයෙන් පළවෙච්ච මයුරුගේ කතාව නමින්ම කොටස් වශයෙන් පළවෙච්ච කතාව තමයි මේ චිත්‍රපටයට තෝරාගත්තේ. මගේ මතකයේ නිවැරදි නම් ඒ කතාව ලිව්වේ ධර්මශ්‍රී මුණසිංහ. මේ චිත්‍රපටයේ වීනා ජයකොඩි, ටෝනි රණසිංහ, ගාමිණී ෆොන්සේකාට අමතරව ශාන්ති ලේකා, සොමි රත්නායක, ධර්මශ්‍රී මුණසිංහ, විමල් කුමාර්ද කොස්තා වගේ නළුලියන් රසක් රඟපෑවා. ඉතින් මේ ගීතයේ විශේෂත්වය වෙන්නේ මේ ගීතය ලිව්වේ ගාමිණී ෆොන්සේකා වීම. සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා ලියූ අතොලස්සක් වූ ගීත අතරින් මේ ගීතය විශේෂයෙන් කැපී පෙනෙනවා. ඇත්තටම මම කැමති අර හෘදයාංගම වචන පෙළට සුදෝ මම ආදරේ කියන වචනවලට. ඒක බොහොම සරල වචන කීපයක්. මේ සරල වචන වලින් ගම්‍ය කරන අදහස ඉතා විශාලයි කියලා මට හිතෙනවා. ඇත්තටම මේ ගීතය සුජාතා අත්තනායක ගායනා කරන මේ ගීතය තමයි හැමෝම දන්න ගීතය, හැමෝම අහලා තියෙන ගීතය. නමුත් මේ චිත්‍රපටය වෙනුවෙන්ම මේ ගීතයම WD අමරදේව මහත්මයා ගායනා කළා. සංගීතවත් කළේ ලෑනල් අල්ගමම තමයි. අපි ඒ ගීතය අහමු.

0: බලාගෙන එන තෙක් මට මෙතැලට වී බලාගෙ ඉන්න බැහැ. ඒ නිසා දැන් ඔවු රැගෙන එන රම් පවුම ඔබතුමාම ඉල්ලා ගන්න. මා ඔබතුමාට ගැසූකම් මුල් පහරට ඒ හිලව්වේවී.
1: එසේ කී නස්රුදීම් උසාවියෙන් පිටවී යන්න ගියා. විනිසුරුවරයාට ඊට එරෙහිව කරන්නට දෙයක් තිබුණේ නැහැ. කෙනෙකුට දුන් දදුවමක්ගේ අයුරින් හිලව කරන්නට බැරි බව නස්රුදින් වැනි කෙනෙකුට පහදා දෙන්නට නොහැකි වග විනිසුරුවරයාට වැටෙන්නට ඇති. කෙනෙකු වරදතා සමාවෙල්ලු විට නිහනව සමාව දුන්නා නම් මෙසේ දුර දිග යන්නේ නැහැ නේද?
2: ජගත් අපි අර ඉස්සරලා කතා කරපු එකට ටිකක් කිට්ටුයි නේද?
3: පොඩ්ඩක් මේක සම්බන්ධයක් තියෙනවා. අනෙක් පැත්තකුත් මට හිත වෙලාවකට මේ කතාව ඇතුළෙන්ම දැනෙනවා රංජිත්. අපිට ලැබෙන විනිශ්චය යම් කිසි කාරණයක් වෙනුවෙන් අපට ලැබෙන විනිශ්චය කොයිතරම් සාධාරණ වෙනවද නැද්ද කියන ප්‍රශ්නය.
2: ඔව් විනිශ්චය ප්‍රශ්න කරන්න පුළුවන් වීමත් එක දෙයක්. අපිට දැන් සාමාන්‍යයෙන් විනිශ්චයකාරයෙකුට කම්බුලට ගහන්න බෑනේ. නමුත් විනිශ්චය ප්‍රශ්න කර යුතුයි, කරන්න පුළුවන් කමකුත් තියෙනවා. නමුත් ලංකාවේ නම් ඕකට තියෙන්නේ, ලංකාවේ නෙමෙයි ඕස්ට්‍රේලියාවේ තියෙන්නේ ඒ විනිශ්චය. ඒ ක්‍රමයේම තමයි, ඒ අධිකරණයේම දිගුවක් තමයි විනිශ්චය ප්‍රශ්න කරන්න ලැබෙන්නේ. හැබැයි නිවැරදි විනිශ්චයක් නොලැබෙන බොහෝ අවස්ථාවල් තියෙනවා, ඒක ඇත්ත. සමහරවිට විනිශ්චය සාධාරණ නැහැ. ලංකාවේදී නම් බොහෝ වෙලාවට අපි කතා කරනවා විනිශ්චයන් සාධාරණ නැහැ කියලා. බොහෝ කාලයක් පහු වෙලා තමයි විනිශ්චය ලැබෙන්නේ. දැන් අර යාපනයේ දැරියක් දූෂණය කරපු නඩුව තීන්දුවේ ලැබෙන්නේ දැන් බොහෝ කාලයකට පස්සේ. එතකොට එච්චර කාලයක් ගියාට පස්සේ ඒ ලැබෙන නඩු තීන්දුවේ වටිනාකමක් නැති වෙලා යනවා. දැන් මේ දවස්වල ලංකාවේ අධිකරණය ගැන කතා වෙනවා විනිශ්චය සාධාරණ නැහැ, ඒකේ ඇස් වහගෙන කියලා කිව්වට ඇස් වහගෙන නැහැ එක පැත්තක්. ඊට පස්සේ සමබරයි කියලා අර තුලාව තිබ්බට තුලාව එක පැත්තකට බර වැඩි කියලා කතා වෙනවා. ඇත්තටම අපිට අවශ්‍යයි සාධාරණ විනිශ්චයක් ලබා ගන්න. ඒ වගේම ඒක මිල අධික වෙන්නත් නරකයි. විනිශ්චය කියන්නේ අපිට තීන්දුවක් ලබා ගන්න අධිකරණය මිල වැඩි නම් මිනිස්සු වෙන විකල්ප හොයා ගන්න. මොකද ජගත් ඉතින් මෙතන
3: ඔව් ඇත්තටම රංජිත් කිව්ව කාරණේ හුඟක් වැදගත්. විනිශ්චය ලැබෙනවා වගේම විනිශ්චය ඉක්මනින් ලැබෙන්නට ඕනේ. මොකද විනිශ්චය ඉක්මනින් ලැබුණොත් තමයි වින්දිතයට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ. වින්දිතයට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ අවුරුදු 10-15 පහුවෙලා විනිශ්චය ලැබෙනකොට. ඒ වින්දිතයට වෙන සාධාරණේ මොකක්ද? ඒ නිසා අපි හැමතිස්සෙම කියනවා විනිශ්චය ඉක්මනින් ලැබෙන්නට ඕනේ ඕනෑම කාරණයකදී. විනිශ්චයක් ලැබීම හොඳ දෙයක්, ඒක සාධාරණව ලැබිය යුතු බවත් ඇත්තයි. නමුත් විනිශ්චය ඉක්මනින් ලැබෙන්න ඕනේ කියන කාරණය ඉතාම වැදගත්. මෙන්න මේ කාරණයේදී බොහෝ විට අපේ අධිකරණය කෙරෙහි විවේචනාත්මක ඇසක් යොමු වෙනවා. අපේ ලංකාවේ අධිකරණය මේ කල්මරමින් ගන්න දෙන විනිශ්චය කොයිතරම් සාධාරණ වෙනවද කියන කාරණය. අවුරුදු 10-15-20 නඩු ඇදෙනවා නම් ඒ නඩුවලින් තියෙන ප්‍රයෝජනය මොකක්ද කියන එක මිනිස්සු ප්‍රශ්න කරනවා රංජිත්.
2: පෞගි දවස්වල පුත්තල මේ ප්‍රදේශයේ සනත් නිසාන්ත කියන ඔහු මේ ගිහිල්ලා ඔහුගේ සොහොයුරාට සිර දඬුවම් නියම වුණා රාජ්‍ය සේවයට කරපු බලපෑම් හේතුවෙන් අවුරුදු 5ක සිර දඬුවමක්. ඒ වගේම මම දැක්කා ඒක ගැන කතා කරන අය කියනවා ඔය නඩුව බොහොම කාලෙකට ඉස්සෙල්ලා දාපු එකක් කියලා. ඉතින් බොහොම කාලෙකට ඉස්සෙල්ලා දාපු නඩුවක් නඩු තීන්දුව දැන් ඇවිල්ලා තියෙනවා. ඒ කියන අය ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔය නඩු තීන්දුව මේ දවස්වල එන නඩු තීන්දුවත් ඔක්කොම මේ පුනරුද නවරජයෙන් දාපු නඩු නෙමෙයි, මේවා පර්ණ ආණ්ඩුවලින් දාපු රජයමගලින් දාපු නඩු දැන් තමයි තීන්දුව වෙන්නේ කියලා. ඒ එකම ප්‍රශ්න කරනවා. මේක තමයි මේ හිපොක්‍රසි එක. ඒ වගේම ප්‍රශ්න කරනවා මේ කෝ නඩු දැම්මද කියලා වෙලා. ඉතින් නඩු දැම්ම නම් මේ කාලේ නඩු දැම්ම නම් තව අවුරුදු 10ක් 15ක් යාවි ඒ නඩු තීන්දුව වෙන්න.
3: පැහැදිලිව මේක හරිම වසනාවන්ත තත්ත්වයක් මේ නඩු පිළිබඳව තියෙන්නේ. මම හිතන්නේ මේ නඩු ඉක්මන් කිරීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්නට ඕනේ. අධිකරණයේ අපහසුකම් තියෙනව නම් අධිකරණයේ අඩුපාඩු තිබෙනව නම් විනිශ්චයකාරවරුන් මදි නම් සේවකයන් මදි නම් පහසුකම් මදි නම් මේ පහසුකම් වැඩි කරලා විනිශ්චයකාරවරුන් වැඩි කරලා සේවක ප්‍රමාණය වැඩි කරලා මේ නඩු ඉක්මනින් අසීමේ ඇසීමට හැකි පරිසරයක් මම හිතන්නේ ගොඩ නැගෙන්නට ඕනේ.
2: ඔව් දැන් පෞගේ දවස්වල මේ අපිට නඩු තීන්දුවක් එටියක් එක අපූර්දු නඩු තීන්දුවක් අජිත් නිවාර් අබ්ලාල් කියලා පාර්ලිමේන්තුවේ හිටියා නියෝජ්‍ය ඇමති කෙනෙක් විදියට මහබැංකුවේ අධිපති විදියටත් හිටියා. එහෙම හිටියට දැන් ඔහුට නඩු තීන්දුවක් නැතුව උසාවියෙන් දෙනෝ කොන්දේසි විරහිත සමාවත් දෙන කොන්දේසි සහිත සමාවත්
3: දෙන
2: අනිත් තුන් දෙනෙකුට කොන්දේසි විරහිතව ඔවුන් නිදහස් කරනවා. ඔහුට කොන්දේසි තියෙනවා මේ අලාභේ ගෙවන්න කියලා. ඉතින් ඔහු උසාවියෙන් එළියට ආපු වෙලාවේ ඉඳලම හැමෝම කිව්වේ අලාභේ ගෙවන්නෙත් නෑ මුකුත් නෑ දැන් නඩුව ඉවරයි කියලා. නමුත් දැන් නඩුව ආයිත් නඩු අහන්න පටන් ගන්න තියෙනවා. ඒ නඩුව අහන්න ඕනේ. ඒ නඩුව ඉක්මනට අහලා ඒ අලාභේ ඉක්මනට ලබා ගන්නවා නම් ගොඩක් හොඳයි කියලා තමයි හිතෙන්නේ.
3: ඇත්තටම අලාභය ලබා ගැනීම කොහොම වෙතත් රංජිත් වැරදිකාරයන්ට දඩුවම් ලැබිය යුතුයි කියන එක තමයි අපේ අදහස. ඔව් ඉතින් මේකම මේ කතාව හමාර කරනකොටම මෙල්බන් නගරයෙන් බිහිවෙච්ච අලුත් ගීතයක් අහන්නට ඔබට අවස්ථාව ලබා දෙන්නට අපි කැමතියි. මේ ගීතය ගායනා කළේ අප අතරම ඉන්න අපේ පුංචි ගායකයෙක් ගායකයා ප්‍රවීන් ගණේආරච්චි. ප්‍රවීන් ගණේආරච්චි ගායනා කළ අලුත්ම ගීතය ලිව්වේ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්, සංගීතවත් කළේ ආචාර්ය රෝහණ වීරසිංහ. ඉතින් මේ පුංචි දරුවගේ අලුත් ගීතය අපි හාමු දැන්.

හොඳයි. අපි ඒ ගීතය සොයා ගන්නකං මංහිතනේ රංජිත ඔබට පුළුවන් වේවි ඒ ගීතය සොයා ගන්නට. මොකද මේ අලුත් තාක්ෂණය ඔස්සේ අපිට බොහෝ ගීත සංඛ්‍යාවක් මෙතන අපි ඉදිරියේ තියෙනවා. නිවැරදි ගීතය සොයා ගන්න එක පොඩ්ඩක් පරක්කු වෙනවා.

0: පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් ලියා ආචාර්ය රෝහණ වීරසිංහ සංගීතවත් කළ ඒ ගීතය ගායනා කළේ ප්‍රවීන් ගණයාරච්චි.
1: M Entertainments.

0: ඔස්ට්‍රලයාාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ හද ගැස්ම හඳුනාගත් ලක් සලකුණ ලක් මිහිල මීරියාවක සිරියාව එම් අසූ අටයි දශම හයෙන්
1: සතියේ සෑම අඟහරුවාදාම සවස අටේ සිට රාත්‍රී දහය දක්වා
0: මීරියාවක සිරියාව ලක් මිහිර එම් අසු අටයි දශම හයෙන්
2: ගෙවුණු සතියේ වඩා කතාබාට ලක් වූ කරුණු සමගින් ලක්මිහිරට මවබිමෙන් ලක්මිහිරට මවබිමෙන්
3: යුද්ධ ජයග්‍රහණයට වසර 17ක් සපිරීම නිමිත්තෙන් ජාතික විජයග්‍රාහී සමරුම් උත්සවය සාම්ප්‍රදායික ලෙස පෙර වසරවල මෙන්ම මේ වසරේදීද පැවැත්වුණා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් බක්කරමුල්ලේ පීඩි රණබේරෝ ස්මාරකයේ අභ්‍යසදී මෙම සමරුම් උත්සවය පැවැත්වීමට කටයුතු කර තිබුණා. මෙවර සමරුම් උත්සවය සඳහා පළමු වරට උතුරු නැගෙනහිර ප්‍රදේශවල දිවිපෙදු රණබේරුවන්ගේ ඥාතීන්ද එක්වුණා. ජාතික රණබේරෝ අනුස්මරණ දින සමරුම් උත්සවයේ පෙරහුරුවක් අතරතුර එහි කටයුතු වලට බාධා කළ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු පිරිසට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය පවසනවා. පොලිසිය සඳහන් කරන්නේ ජාතික රණවිරු සමරුම් උත්සවයේ පෙරහුරුව අතරතුර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු 35 දෙනෙකුගේ යුත් කණ්ඩායමක් පෙරහුරු කටයුතු වලට හා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවයි. පාර්ලිමේන්තු සංකීර්ණ ආසන්නයේ පිහිටා ඇති රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීම සඳහා බව පවසමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක් පැමිණි අවස්ථාවේදී පොලිසිය ඊට ඉඩ ලබා නොදීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා. එම උණුසුම් තත්ත්වය අතරතුර විමල් වීරවංශ මහතා ඇදවැටෙන ආකාරයේද දක්නට ලැබුණා. මේ අතර එක්සත් ජාතීන්ගේ හිටපු මානවහිමිකම් මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවට පැමිණ දිනේදී උද්ඝෝෂණයක නිරත වෙමින් මාර්ගය අවහිර කළේ යයි කියන ජාතික නිදහස් පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු එම පක්ෂයේ සාමාජිකයන් 6 දෙනෙකුට එරෙහිව නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගයේ ජූලි 13 වෙනිදා සිදු කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පසුගියදා නියෝග කළා. නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර ඇති ජයන්ත සමරවීර මහතා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් නඩු විභාගය කල් තැබුණා. ඉදිරි දිනයකදී විත්තිකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා ඔහුගේ නීතිඥවරයාට නියෝග කළා. පැමිණිල්ල කැඳු අවස්ථාවේදී සැකකරුවන් ලෙස නම් කර සිටින විමල් වීරවංශ, වීර කුමාර දිසානායක, පියසිරි විජයනායක, මොහොමඩ් මුසම්මිල් සහ රොජර් සිරිවිරත්න යන මහතුරුන් අධිකරණයේ පෙනී සිටියා. මේ අතර මහා භාණ්ඩාගාරයේ සතු ඩොලර් මිලියන 2.5ක මුදලක් ක්‍රමන පාර්ශ්වයක් අද්දපත් වීම සම්බන්ධයෙන්ද මහබැංකුව අධිපති නන්දලාල් වීරසිංහ මහතා පසුගියදා මධ්‍යහමුවකදී අදහස් පළ කළා.
4: ක්‍රමවේදය තමයි එක්සත් ජාතීන් එක තමයි හැමදෙස්සම පිටරට කවුන්ටර් පාටි, ඒ කියන්නේ නායක ගන්න ඔෆිෂල් ක්‍රෙඩිට් කෙනෙක් විශේෂයෙන් ඒගොල්ලත් නාය ගන්නකොට ඒගොල්ලත් ගිවිසුම් අස්සම් කරන ඒගොල්ලෝ. ගිවිසුම් තමයි අන්තර්ගත වෙන්නේ මොනක් ගිනුම් අංකය. නාය රිසර්ච් කරාට පස්සේ අලුත් ගිනුම් අංක දුන්නා ඒගොල්ලෝ ළඟ තමයි අතුරු තුනේ. ඒතකොට ඒගොල්ලෝ ක්‍රමවේදය තුළ මම දන්න විදිහට එක්සත් ජාතීන් එකට යනවා ඒ නාය දීපු ආයතනයේ මෙන්න මේ ගිනුම වල ගෙවන්න කියලා. ඒතකොට ඒ ගිනුම එවුවාම ඒක PDM එකට දෙනවා. PDM එකෙන් ඉන්ස්ට්‍රක්ෂන් දුන්නාම අපි බැංකුව විදියට ගෙවීම කරනවා. තමයි ක්‍රමවේදය තියෙන්නේ. ඒතර යතරතුර ඒගොල්ලෝ සිස්ටම් වෙනස් කරගන්න කියන එක ගැන මම කියන අමාරු එක කියන අපි දන්නා ඔත් අපි දන්න විදිහට මේ වෙනකම්ම පහුගිය කාලයේ සිට ට්‍රාන්සිෂන් එකේදී ගේම් ෆිල්ම් කරේ අපේ තියෙන සිස්ටම් එක හරහා තමයි ගේම් ෆිල්ම් කරේ. නමුත් ඒ තමයි උතරයිසේෂන් එක ඩේටා එන්ටර් කරන ඒවා ඒකම කළා තියෙනවා. ඒතර ERD එක කියන්නේ ගෝඩ්ලි ගත්තාම ERD එක තමයි පිටරට නාය දෙනා පාර්ශ්වයත් එක්ක ගනුදෙනු කරන පාර්ශ්වය. PDM එක කියන්නේ ඕරල් පබ්ලික් ඩේ ඩොමස්ටික් තන් ෆොරින් දෙකම ගේම් කරනකොට සම්බන්ධ නායකයෙක් ඉස්සර PDD එකෙන් PDM එක. ඒතර එතෙන්දී තව යම් මනිතා දැන් මතක තව වෙනස්කම් ක්‍රාෂය කළා තියෙන කියලා බට අත්‍යවශ්‍යම මේ සිද්ධියෙන් පස්සේ අපි දරවස තම ලොගින් කටයුතු කරනවා. කොහොමද මේ ක්‍රමයේ තව ශක්තිමත් කරන්න පුළුවන් අපේ තියෙන පළපුරුද දැනීම පාවිච්චි කරලා මේ දෙයක් ඉදිරියට නොයෙමට කරන්න අවශ්‍ය කටයුතු අපි වැඩ කරගෙන යනවා. ඉතම සහයෝගයෙන්
5: ඒකේ සෙන්ට්‍රල් බැංක එක කොහෙදි හරි ආපෞසරයක් කියන්නේ ක්‍රොස් චෙක් කරන හරි මොකක් හරි එහෙම වගේ කීමක් එනවද සෙන්ට්‍රල් බැංක එකට?
4: නෑ, මෙහෙම නෑ. දැන් අපි කියමු සරල උදාහරණයක් තමයි ඔබතුමාගේ බැංකු account එකට බැංකුවට සක්ෂණ දෙනකොට මගේ ගිණුමෙන් හවලා ගිණුමට ගෙවන්න කියලා බැංකුවට තියෙන කමදේ තමයි මේ ගිණුම් අංකය හරිනම් සිස්ටම් එක යනවන ගේම් කරන එක තමයි ඒගොල්ලන් කරන්නේ. එතකොට එතනින් එහාට බැංකුවට අයිතියක් නැහැ ඔබතුමා කියපු ඉන්ස්ට්‍රක්ෂන් එක වෙනස් කරන්න.
3: කෙසේ වෙතත් මහ බැංකුව මේ මොහොතේ සිය වගකීම් නිසි ලෙස ඉටු කරන්න බැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා සඳහන් කළේ.
6: මෙතරම් ස්වාධීන මහ බැංකුව තියාගෙන මොකද්ද මේවට දෙන උත්තර? ඉතින් ඒව සමයි මම එදා ඉඳන්ම කිව්වේ මේවා ප්‍රායෝගික අත්දැකීම් තුලින් කරන්න තියෙන දේවල්. න්‍යායාත්මක ලෝකවලින් බැහැලා අපේ ජනතාව ආරක්ෂා කරන්න වැඩ කටයුතු කරන්න ඕනේ. මේ ඉල්ලුම සැපවීම අතරත් ලෝක ප්‍රශ්නත් හැම ආණ්ඩුවකටම බලපාන දෙයක්. නමුත් මහ බැංකුව මේ විශේෂ කාර්යභාරය තමගේ අතට අරන් මේ ස්වාධීනත්වය තුළින් මේ රට ආරක්ෂා කරන්න පුළුවන් කියලා කිව්වා. කොහෙද? අද ඩොලර් එක රුපියල පාවෙනවා. ඒ කියන්නේ පාවෙනවා කියන්නේ අවප්‍රමාණය වීගෙන යනවා. සංචිත අඩු වෙනවා. මේ රටේ තියෙන දැවන ප්‍රශ්නවලට මූල්‍යංශයෙන් ඒ ස්වාධීනත්වය තුළින් ලබා දීලා නැහැ කියන ප්‍රශ්න විතරයි තියෙන්නේ.
3: දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බහරේ පවතින මල්බාන ප්‍රදේශයේ පිහිටි ඉඩම සහ නිවස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැවරීමට අග්‍රාමාත්‍යවරිය එකඟ වූ බව නව අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා. පසුගියදා අග්‍රාමාත්‍යවරිය සමග අගමැති කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේ අදහස් දක්වමින් නව අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුකරු සසිදු පෙරේරා මේ බව සඳහන් කළා. එහිදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ පැවති සාකච්ඡාවේදී හැකි ඉක්මනින් මෙම ඉඩම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පැවරීමට තීරණය කළ බැවින් මෙහි මොහොතේ එම පරිශ්‍රයෙන් ඉවත් වීමට තමන් ඇතුළු පිරිස කටයුතු කරන බවයි. දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බහරේ පවතින මල්බාන ප්‍රදේශයේ පිහිටි ඉඩමක විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පිරිසක් දින කිහිපයක් තිස්සේ රැඳී සිටීම පිළිබඳව අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්ති අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරියගේ අවධානය යොමු තිබුණා. අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයට අයත් බව කියන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සසුන් පිරිසක් පසුගියදා මල්බානයේ පිහිටි රජයට අයත් මෙම ඉඩමට ඇතුළු වී එහි කඳුර බැඳීමට කටයුතු කළා. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට අයත් බව පැවසුණු මෙම නිවස සහ ඉඩමට හිමිකරුවෙකු නොමැතිවීම හේතුවෙන් එය රජයට පැවරීමටයි අධිකරණය කටයුතු කර තිබුණේ. පසුගිය අරගල සමයේදී මෙම නිවසට කිසියම් පිරිසක් ගිනි තබා තිබුණා. අන්තරයේ සිසුන් පිරිසක් මෙම නිවසට ඇතුළු වීම සම්බන්ධයෙන් දැනට අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය නියෝජනය කරන සිසුන් දෙපාර්ශ්වය මෙලෙස අදහස් පළ කළා.
7: මේ පැහැදිලිව කියන්න ඕන ඔය සම්බන්ධ වෙලා තියෙන්නේ ආණ්ඩුවට සම්බන්ධ ශිෂ්‍ය කණ්ඩායමක්. ආණ්ඩුවේ ශිෂ්‍ය නියෝජිතව පිරිසක් තමයි ඔය ගිහිල්ල සම්බන්ධ වෙලා තියෙන්නේ අදාළ තැනට. විශ්වවිද්‍යාලය තුලේ මේ පවතින ගැටලුවලට ස්ථිරසාර උත්තරයක් හම්බ වෙන්නේ නැහැ. මේව තවදුරටත් වර්ධනය වෙනවා විතරයි. ඒතර මේ වර්ධනය වෙන ප්‍රශ්නවලට, ඒ වගේම වර්ධනය වෙන ශිෂ්‍යයන්ගේ අප්‍රසාදයට යම් සමනයක් ලබා දෙන්න තමයි ආණ්ඩුවේ නියෝජිතව විදියට ක්‍රියා කරන පිරිසක් නැවත ගිහිල්ලා මෙන්න මේ විදියට මේ වත්පත් කරලා දෙන්න කියලා මැදිහත් වෙන්නේ. ඒකට අදාළව යම් බලපෑමක් කරනවා අපිට බලා ගන්න පුළුවන් කම ලැබෙන. ඉතින් ඒ නිසා අපි කියනවා බොරු සම්දර්ශන දාන්න ලෑස්ති වෙන්න එපා. ඒ ශිෂ්‍යයොන්ටත් ඔබ ආණ්ඩුවේ පළවත්ත කාර්යාලයට ගිහිල්ලා කතා කරන්න, එහෙම නැත්නම් අධ්‍යාපන අමාත්‍යංශයට ඇවිල්ලා කතා කරන්න, නැත්නම් ජනාධිපති ලේකම් කාර්යාලයට ඇවිල්ලා කතා කරන්න, මේ ප්‍රශ්නේ ඔයාලා කතා කරලා විසඳ ගන්න පුළුවන්.
8: හදිසි සාකච්ඡාවක් දෙනවා කියලා තියෙනවා අධ්‍යාපන අමාත්‍යංශයෙන්. ක්‍රියාත්මක කරන අරගලේ සම්බන්ධයෙන් කියලා සාකච්ඡා කරලා මේක විසඳ ගන්න පුළුවන් නම් ඒක එහෙම විසඳ ගන්න ලෑස්ති.
3: ඇත්තම අන්තරය එතකොට කවුද?
8: මේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුලේ අන්තරය කවුද කියලා තීරණය කරන්නේ බහුතර ශිෂ්‍ය සංගම් ප්‍රමාණ. අන්තරය කියන්නේ මේ ලේරුමෙන් හම්බ වෙන එකක් නෙමෙයි. මේ සාකච්ඡාව ඇතුළතත් අධ්‍යාපන අමාත්‍යංශයේ පැත්තෙන් පිළිගත හැකි මට්ටමේ විසඳුමක් මේ සාකච්ඡාවෙන් ලැබුණේ නැහැ. ඒ නිසා අපි තීරණය කරලා තියෙනවා අපි අරන් යන ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉස්සරහටම අරගෙන යනවා. මේ වෙද්දී අන්තරය විතර කඳුළු බැඳලා තින්නේ මල්ලාණන් ඉඩම ඇතුළත. විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ මේකට සම්බන්ධ වෙලා ඉන්නේ මේ මොහොතේ. අද දවසේදී සාකච්ඡාවෙත් අපි බලාපොරොත්තු වෙන මට්ටමේ ප්‍රතිඵලයක් නැති එකත් එක්ක අපි අඛණ්ඩව ක්‍රියාමාර්ගය ඉදිරියට කරගෙන යනවා.
3: මෙම සිදුවීම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ අදහස් පළ වුණා. ඒ පිළිබඳව ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙලෙස අදහස් පළ කළා.
9: මම හිතන්නේ මේ අන්තරේ නේද? පක්ෂයක් නෙමෙයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලේ කියලා තමයි මම හදිස්සියේ නිවුස් වලට දැක්කේ. ඉතින් රජය ගැන ඉදිරියේ තීරණයක් ගනි කොහොමදත් ඉතින් රජයේ දේපලක් නේද නේද? ඒක මේ අයිතිකාරයක් නැති එකක් රජයේ දේපලක්. ඉතින් ඉදිරියේ මොකද්ද ඒ සඳහා ගන්න පියවර කියලා රජයේ තීරණයක් ගනි. නැහැ මෙහෙමයි. ඒකට ඉතින් යම් කිසි විදිහකින් නේද රටක නීතියක් තියෙනවා. ඒක නීත්‍යානුකූලව ක්‍රියාත්මක වෙයි.
10: ඔයie දවසේ අපිට වාර්තා වුණා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විසින් මල්වාන මේ අයිතිකරුවෙක් නැති නිවස කියලා කලින් ඔය ප්‍රසිද්ධියටපත් වෙලා තිබුණු නිවස අත්පත් කරගෙන තිබෙනවා. ඉතින් අපි අධ්‍යාපන අමාත්‍යංශය සමගත් ඒ වගේම මේ නිවස දැනට පවර්ලා තිබෙන අදාළ ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළේ නිලධාරීන් සමගත් සාකච්ඡා කරමින් මේ පිළිබඳව කඩිනමින් විසඳුම් හොයන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඇත්තට ගත්තොත් ශිෂ්‍යයින්ට දීර්ඝ කාලයක් තිස්සේ තියෙන ප්‍රශ්නයක් තිබෙනවා. උන්ට ඉඩකඩ ප්‍රමාණවත් නැහැ. උන්ට නේවාසික පහසුකම් නැහැ. ඉතින් ඒකත් එක්ක තමයි මම හිතන්නේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පැත්තෙන් මේ තීරණය අරගෙන තිබෙන්නේ. කෙසේ වෙතත් අපි ගැටුමකට නොගිහින් අපි උත්සාහ කරනවා මෙය සාමකාමීව මේ ප්‍රශ්නේ විසඳා ගන්න.
3: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ විසින් ශ්‍රී ලංකාවේ විස්තීර්ණ අරමුදල් පහසුකම් යටතේ වන පස්වන සහ හයවැනි සමාලෝචන ඇගේමිට ලක් කිරීමට එළඹෙන 27 වෙනිදා සිදු කිරීමට තීරණය කර තිබෙනවා. විධායක මණ්ඩලයේ විසින් මෙම සමාලෝචනය අනුමත කරනු ලැබුවොත් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 800ක පමණ මූල්‍ය ආධාරයක් ලබා ගැනීමට ප්‍රවේශය සැලසෙන බව එම අරමුදල සඳහන් කළා. මෙම අනුමැතිය ලබා ගැනීම සඳහා විදුලිය සහ ඉන්ධන මිලකරණය පිරිවැය ආවරණය වන පරිදි පවත්වාගෙන යාම තීරණාත්මක පූර්ව ක්‍රියාමාර්ගයක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සංනිවේදන දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජොනි කොසක් මහත්මිය ප්‍රකාශ කර තිබුණා. සමාජීය අවධානමට ලක්විය හැකි පාර්ශ්වයන් ආරක්ෂා කිරීමටද පියවර ගැනීම අත්‍යවශ්‍ය බවද එහිදී වැඩිදුරටත් අවධාරණය කළා. සමගි ජනබල වේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය ලබා ගැනීමත් සමග විපක්ෂයේ දේශපාලන නියෝජිතයන් ආණ්ඩුව හා සම්බන්ධ වීම පිළිබඳව කතාබහක් නිර්මාණය වුණා. ඒ අනුව සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී

0: ර්ෂද සිල්වා මහතාට ආණ්ඩුවේ වගකීමක් ලබාදෙන බවට කතාබහක් නිර්මාණය වීමත් සමග ඇතැම් පාර්ශව විවිධදහස් පළ කළා. මේ සම්බන්ධයෙන් පළවන වාර්තා පිළිබඳව හර්ෂද සිල්වා මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තමමින් සඳහන් කළේ තමන් ආණ්ඩුවට සම්බන්ධ වන බවට පළවන මත සාවාද්‍ය බවයි. තමන් කිසි විටක ආණ්ඩුවට එක් නොවන බවත් ආණ්ඩුව විසින් සිදු කරන යහපත් දේ අගය කිරීමට පසුබට නොවන බවත් රුසිය පණිවිඩයෙන් දක්වා තිබුණා. මේ සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පළ වුණා.
1: දක්ෂතාවයක් හැකියාවක් කැපවීමක් තියෙන අවංක වැඩ කරන මිනිස්සු එකතු කරගන්න අපි කවුදවත් පැකිලෙන්නේ නැහැ. ඒක ඔබට පේනවා ඇති පහුගිය අවුරුදු එකහමාරදී මේ ජනාධිපතිරයා කටයුතු කිරීමේදී අපිට සමහරට ඡන්දෙ නොදීපුණත් වෙන දේශපාලන මතයක් දරපු කෙනෙක් වුණත් අවංකව රට හදන්න කැප වෙනවා නම් ඒ අය මේ සංවර්ධන ක්‍රියාවලියට රට ගොඩනැගීමේ ක්‍රියාවලියට එකතු කරන්න අපි සූදානම්. ඒකට අපි විවෘතයි. එහෙම නැත්නම් අපි ඔය ඒ පක්ෂ වලින් ගන්නවා කියලා එකක් නැහැ. ඇතර මෙහෙම ගන්නවා කියලා ඒගොල්ලෝ හිතනවා නම් ඒක බේරගන්න ඒගොල්ලෝ වැඩ.
2: කෙලවුණා ඉන්න කෙනෙක් කියන අලුත් විදිහක් තියෙනවා. දන්නවද ඔයගොල්ලෝ? දේශපාලනයේ නොතකා දක්ෂය එකතු කරගන්න සූදානම් කියලා ආණ්ඩුවේ ඇමතිවරු කියන්නේ. Tamanට කෙලවිලා ඉන්න කියලා කියාගන්න බැරුව අලුතෙන් කියන විදිය ඒක තමයි.
3: ඒව විශේෂ කිසිම ආරාධනාවක් නැහැ අපි දන්න විදියට නම්. මොකද අපි රජය කියන්නේ අපි නේ ආණ්ඩුව අපි. අපි එහෙම විශේෂයෙන් කිසිම කෙනෙක්ට මේ වෙනකන් එහෙම ආරාධනා කරලා නැහැ. ගොඩක් අය හිතාගෙන ඉන්නවා ඒගොල්ලෝ හරි විශේෂ පුද්ගලයෝ කියලා. හරි ඒගොල්ලන්ට විශේෂ ඇති. අපිට එහෙම විශේෂත්වයක් නැහැ. ඕන තරම් අපේ ආණ්ඩුව ඇතුලේ මේ අදාළ වැඩපිළිවෙල, මොකද අපි පොහොසත් රටක් ලස්සන ජීවිතයක්, මේ වැඩපිළිවෙල ඉදිරියට අරගෙන යන්න දක්ෂ හැකියාවන් සහිත කට්ටිය තමයි ඔය 159 දෙනාම ජනාධිපතිතුමා ඇතුළුව. අපි අමුතුවෙන් මේ ආරාධනා කර කර මෙතෙන්ට ගෙන්නන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ. එහෙම ආරාධනාවක් කාටවත් එහෙම කරලත් නැහැ.
0: ඉතින් මේ කරුණු තමයි ගියුණු සතියට අදාළව ඔබට වාර්තා කරන්නට තිබෙන්නේ. යලිත් ලබන සතියේත් ලක්මිහිරෙන් හමු වන බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා මම නිරෝධකාරී වසම් කොළඹ සිට. මෙම වැඩසටහන සඳහා පූර්ණ අනුග්‍රහය මහවැලි නිෂ්පාදන. ගෙවුණු සතියේ වඩා කතාබහට ලක් වූ කරුණු සමගින් ලක්මිහිරට මව්බිමෙන්.

0: ලංකාවේ ප්‍රවෘත්ති නිෂ්පාදනය වෙනවා ඒ ප්‍රවෘත්ති නිෂ්පාදනය කරන ආකාරය ටිකක් එක රටාවකට සිද්ධ වෙන්නේ ඉස්සර වෙලාවම පාර්ලිමේන්තුවේ කවුරු හරි ඇවිල්ලා ලොකු බොරුවක් කියනවා ඊට පස්සේ ඒ බොරුව පත්තරේ යනවා රූපවාහිනිය යනවා ඊට පස්සේ ඒ බොරුව අල්ලගෙන සමාජ මාධ්‍යවල දිගින් දිගටම ප්‍රචාරය යනවා ඉතින් එහෙම ගිහිල්ලා ගිහිල්ලා ඉතින් ඒක ඇත්තක් කරන්න උත්සාහ කරනවා ඉතින් ඒක මේ අමුතු විදිහේ ප්‍රවෘත්ති නිෂ්පාදනයක් ජගත් මොකද ඉතින් මේ ප්‍රවෘත්ති නිෂ්පාදනය
1: ඔව් ඇත්තටම අර පාර්ලිමේන්තුව ඇතුලේ නිදහසක් තියෙනවනේ ඕනෑම බොරුවක් කියන්නට එතකොට එතනින් තමයි පටන් ගන්නෙ එතනින් පටන් ගන්න බොරුව බොරුවක් බව දැන දැනම පුවත්පත් වාර්තා කරනවා මේක මහා ඉහලින් ඒකම යම් කිසි විවිධාකාර වූ රූපවාහිනී චැනලත් මේ බොරුවම ගෙනියනවා ඊට පස්සේ සමාජ මාධ්‍යවල ඉන්න යම් කිසි පිරිසක් මේ බොරුවට තවත් දේවල් එකතු කරලා අලුත් නිර්මාණ කරමින් බොරුව ජනගත කරනවා
0: දැන් රට ආර්ථිකයේ ඉතාම අමාරු අධියරක තියෙනවා පුරෝකථනය කරන්න අමාරුයි කියලා මහබැංකුවේ අධිපතිතුමා කිව්වා කියලා කතාවක් මේ දවස්වල යනවා ඒ ගැන මහබැංකුවේ අධිපති කරන කතාව අහලා ඉවර වෙලා අපි මේ කතාව දිගටම කරගෙන යමු
2: ගිය සතියේ දවසක පාර්ලිමේන්තුව කම්කියු පබ්ලික් ෆයිනන්ස් එකේදී තිබිච්ච සාකච්ඡාවක් සම්බන්ධයෙන් මේ සිංහල පුවත්පතක අධිසිරස්තලයක් පළලා තියෙනවා මහබැංකු අධිපතිවරයා කිව්වා කියලා හෙඩ්ලයින් එකක් උඩින්ම අනාගතය ඉතාමත් අවිනිශ්චිතයි කියලා ප්‍රකාශයක් ඒ ප්‍රකාශ ප්‍රතනම් කරගෙන සෝෂල් මීඩියාක හැමතැනම විශාල යම්කිසි මේ ප්‍රසිද්ධ පළවෙනක් දැකලා තියෙනවා අද දවස තුළ මේ සමංගිතන්නේ ගැන පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍ය වෙනවා පළින්ම කියන්න ඕන මම කරපු ප්‍රකාශය ඉතාමත් වැරදි විදිහට අර්ථකථනය කළා ඒ හෙඩ්ලයින්යක් ප්‍රධාන මාතෘකාවක් පල කරලා තියෙන ඒ පුවත්පත් විසින් මම කිව්වා කියලා අනාගතය තමයි අවිනිශ්චය කියලා මෙතන පැහැදිලි කරන්න ඕන මුලින්ම කියන්න අපි ඒ පුවත්පත් දැනටම අද ලිපියක් ඇහුවා ඒ ලිපියේ තියෙන අපි ආපු ලිපිය අපේ කමියුනිකේෂන් ඩිපාර්ට්මන්ටේ පොඩක් මම කියවන්න ඕන පළවෙනි කාරණේ කියන්නේ මේ පූත සම්බන්ධයි 2005-14 වෙනිදා පාර්ලිමේන්තුවේ මුදල් කාර්යක සභාවේ ඉදිරියේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය අන්දරාල බිසිංහ මහතා විසින් පවසන ලද ප්‍රකාශය ප්‍රදානම් කරගෙන පළ කර ඇති එම පුවතේ ශිෂ්ටාචාරය පාඨකයන් නොමග යවන සුළු එකක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අදහස. ඒක තමයි පළවෙනි කාරණේ. මහ බැංකුවේ අධිපතිතුමා විසින් ප්‍රකාශ කරන්නට යෙදුනේ පවතින උදුමය වාතාවරණ යටතේ මුළු ලෝකයටම බලපා ඇති තත්ත්වයේ සැලකිල්ලට ගෙන අතර එය ශ්‍රී ලංකාවට පමණක් හෝ ශ්‍රී ලංකාවට ගැන කරු ප්‍රකාශයක් නොවේ කියන එක ඒ කාරණේ අපි දැනුම් දීලා තියෙනවා ඒක නිවැරදි කිරීම සඳහා ඒත් එක්කම ඊට පස්සේ ඊළඟ පිටුවේ තියෙන විස්තරය තියෙනවා ඒ ලිපියේ සඳහන් පරිදි ඉදිරි මාස තුන සම්බන්ධයෙන් පුරෝකථනය කිරීම අපහසු බවද කිව්වා කියලා අපේ මං හිතන්නේ නියෝජ්‍ය අධිපතිතුමා කියපු කතාවක් ඉතින්දී ඉතින්දී කියලා කිව්වේ මාස තුනකට පසු කාලය සඳහා පුරකථනය කිරීම ඉදිරිපත් කිරීම අපහසු බවද කියන එකම සක්ක පුරකථනය සම්බන්ධයෙන් පුරකථනය පසු බව කියන එක නෙමෙයි. ඒතකොට දෙකම මම හිතන්නේ මේක ජෙනුවින් මිස්ටේකක් සාමාන්‍ය වෙන්න පුළුවන් ඉංග්‍රීසියෙන් කරපු ප්‍රකාශය සිංහලට පරිවර්තනය කරනකොට කියපු එකේ කාරණය පැහැදිලිව පරිවර්තන කර ගැනීමට නොහැකි නිසා දෙයක් වෙන්න පුළුවන් වකිවිත පුවත්තත් පස්සේ බලාපොරොත්තු වෙනවා මේ නිවැරදි කිරීම ඒ ආකාරයෙන්ම හෙඩ්ලයින් එක ආකාරයටම ඒ නිවැරදි කිරීම හෙට දිනේ කරයි කියලා ස්වාධීන පුවත්පතක් වශයෙන් එහෙම නැතුව අර වෙන තැනක පොඩියට පොඩි අකුරෙන් වෙන පිටුවක දැම්මොත් එකෙන් පෙන්නුම් කරන්න මං හිතන්නේ ඒක හොඳ නැයි පුවත්පතටත් එතකොට හිතනවා මේක මේ යම්කිසි ආකාරයක හිතාමතා ජනතාවට නොමු යායීමට කරව ප්‍රකාශයක් කියන එක පෙන්නුම් කරනවා ඒ විදිහටම නිවැරදි කිරීම කරේ නැත්නම් ඉතින් මං හිතන්නේ ඒක ජනතාවට බර හෙට බොහොත් පතේදී ඒ නිවැරදි කිරීම සිදු කරාද කියන එක ගැන දැනගන්න විශේෂ
0: ඔය ප්‍රකාශය අහලා ඔය නිවැරදි කිරීම කොයි විදිහටවත් සමාජ මාධ්‍ය නම් සිද්ධ වෙන්නේ නැහැ මොකද ජගත් කියන්නේ
1: පැහැදිලිවම මොකද දැන් නිවැරදි කිරීමක් යවුවාම ඔය පුවත්පත කොහේ හරි තැනක ඔය නිවැරදි කිරීම පළ කරાવી මොකද ඔවුන්ට නැත්තම් ගැළවීමක් නැති නිසා නමුත් ඒ නිවැරදි කිරීම සමාජ මාධ්‍යවලට එන්නේ නැහැ සමාජ මාධ්‍ය වල අර මෙතුවක්කල් පාවිච්චි වෙච්ච වැරදි ප්‍රවෘත්ති ටිකම නැවත නැවත සංසරණය වෙමින් තියේවි. ඒ නිසා කොච්චර නිවැරදි කිරීම කළත් අර මුලින් කරපු වැරදි ප්‍රකාශය නැත් වැරදි ප්‍රවෘත්තිය පළ කිරීම එයින් ඇති වෙච්ච අයහපත මං හිතන්නේ මකා ගන්නට හරි අමාරු වෙනවා.
0: මහබැංකු අධිපතිතුමා නම් බොහොම ටිකක් සැර බාර කරලා කිව්වා මේක ජෙනුවින් මිස්ටේක් එකක් වෙන්න පුළුවන් කියලා. නමුත් අපේ අත්දැකීම නම් මේවා මිස්ටේක් නෙමෙයි, මේවා හිතාමතාම කරන කාරණා. මේ ඉතා බැරෑරුම්ම සලකලා බලන්න ඕන. මේ මිනිස්සු බයකරන එක තුල විශාල විවසන වලට ඉඩ තියෙනවා. මේ ආර්ථිකය ගැන බය කිරීම ඉතාමත්ම භයානකයි.
1: ඔව්, ඇත්තටම මේක හිතාමතා කරන සැලසුම් සහගත ක්‍රියාදාමයක්. විවිධ මාතෘකා අරගෙන මේ මාතෘකා විකෘති කරලා ප්‍රවෘත්ති පළ කිරීම, එයින් ජනතාව නොමග යැවීම, මේ සියල්ලම මේ ඉබේට වෙන දේවල් නෙමෙයි. මේවා සැලසුම් සහගතව සිදුවෙන දේවල්. ඒකම විශාල වශයෙන් මුදල් වියදම් කරලා ඒවා සමාජ මාධ්‍ය තුල ප්‍රචාරය කිරීම, ඒ සඳහාත් විශාල වැඩපිළිවෙලක් තිබෙන බව අපි දන්නවා. ඉතින් මේ වගේ කාරණාවලදී මේවට විරුද්ධව අදහස් දක්වන්නට මං හිතන්නේ අනිත් පැත්තෙන්, රජයේ පැත්තෙන් යම් කිසි වැඩපිළිවෙලක් සකස් විය යුතුමයි.

ඉතින් ඔබ සමග ගත කළ තවත් දෙහෝරාවක් අවසානයේ ඔබෙන් සමුගන්නටයි අද අපේ සූදානම. අපි රංජිත් වීරසිංහ, සාලිය ගලප්පත්ති, රොෂාන් මේඳුකුල සූරිය සමග මම ජගත් ජේ එදිරිසිංහ ලබන සතියෙත් අඟහරුවාදා සවස 8ට ලක්මිහිර ගෙනේන පවන සාර සංග්‍රහය සමගින් අපි ඔබ හමුවෙමු. එතෙක් ඔබට සුබදායි සතියක්.